0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons. සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
7: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: සුබදසනක් දැන් වෙලාබදසන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: දුම්රිය දහවනේ සාමාන්‍ය තත්ත්වයට සෞදියේදී මරණ දඬුවම නියමු ශ්‍රී ලාංකිකයාට රජයේ සහය ව්‍යාපාර අවස්ථා හිමිවීමෙන් ආර්ථික අවධානමක් අමරිකාවෙන් රුසියාවට සහ ඉරානයට නව සම්බාධක එංගලන්ත ශ්‍රී ලංකාව සංවිස ගැටුම අද
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටටත් සුබ නැහැ, යාළටත් සුබ නැහැ. මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
5: එයාට මයික් එක දුන්නාම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රී වර්ගයෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං
3: අහනවා. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනා කරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 402 0.711 327 777. Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7.
10: Finishing pahalak lesa color of flow wajabena. Sit pedagani, kalpavati, avalakshana novi. Oyat pahaleta vashi venna. Finishing pahalak nam color of samai.
11: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික
13: පේ. හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
17: ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
18: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0.779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිදායි.
19: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
2: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
1: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
2: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
3: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩකේ 9යි 9වසරයි 0.714 151 151 WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
18: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකයි.
7: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
2: මොකද මේ වගේ කියන්නේ?
20: සැම තැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
21: සහස් ලංකාවට වෙල්ලා කුමතන්න මාව හොයාගත්තේ.
22: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දුම්රිය දහවනය සාමාන්‍ය තත්ත්වයට. සෞදීයේදී මරණ දඬුවම නියමු ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් රජය මැදිහත්වේ. ව්‍යාපාර අවස්ථා හිමිවීමෙන් ආර්ථික අවදානමක්. අමරිකාවෙන් රුසියාව සහ ඉරානයට නව සම්බාධක. එංගලන්ත ශ්‍රී ලංකාව සංවිසවිස ගැටුමාද.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
3: මෙතෝලි. සෑම මොහොතක්ම

0: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. බාහනේ පැත්ත රදිනවා වගේ.
1: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
0: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
1: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
2: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
3: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට.
4: දුම්රිය වෘත්තීය සමිතිය විසින් පෑ 48 කාලයක් ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය ඊයේ මැදම රාත්‍රියේ අවසන් වුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ අද සිට නිසි පරිදි දුම්රිය දහවණය සිදු කරන බවයි.
5: නියමිත පරිදි දුම්රිය දාවණය කරගන්න බෑ. අඩුම තරමෙන් ඔබතුමාගේ සහභාගීත්වයෙන් සහ සහයෝගයෙන් දුම්රියේ ස්ථානාධිපති සංගමේ දෙකට කරන්න පිටුවාගත් තමත්ත ලංකා දුම්රියේ ස්ථානාධිපති සංගමේ සභාපතිවරයා ඔහු වැඩවජනේට සහභාගී වෙන්නේ නැහැ කියනවා. ඔහුගේ කාර්යාලය විවෘත කරාද කියන එක බොහොම පැහැදිලිව කියන්න ආසන වෙන් කිරීමේ කාර්යාලයේ ප්‍රධානියා විදියට වැඩවජනේට සහභාගී වුණ නැහැ කියලා මේ දින දෙකේ ඇය 48 අතිකාලත් ගනිමින් රජයේ මුදලුත් ගනිමින් වෘත්තීය සටන් මාර්ගයෙන් ඉවත් වෙලා තමන් වැඩ කරා කිව්වා නම් ඔහුගේ කාර්යාලය විවෘත නොකරේ ඇයි? ආසන වෙන් කිරීම කියන්නේ විදේශීය සංචාරකයන් එනවා, දේශීය සංචාරකයන් එනවා. දුම්රිය දාවණේ අඩාල වුණාට හැබැයි අනිවාර්යයෙන්ම දුම්රිය සාමාන්‍යකරණය වෙනවා.
4: අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම වගයින් සඳහා ආසන පටි පැළඳීම ඊයේ මැදම රාත්‍රියේ 12 සිට අනිවාර්ය වනු ඇත. නිෂ්පාදනයෙන්ම ආසනපටි සවිකර නොමැති පැරණි වාහන සඳහා එම පහසුකම සපයා ගැනීමට රජය විසින් අවස්ථා 4කදී ගැසට් නිවේදන මගින් සහන කාලයක් ලබා දුන්නා. එනු ආසනපටි නොමැති රථ වාහන අද සිට අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට නොහැකි බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ. ආගමික නායකයෙකුට අපහාස කිරීමේ සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. දඬුවම නියම වී ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුටයි. ආගමික නායකයෙකුට අපහාස කිරීමේ චෝදනා යටතේ එරට පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිරදඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කරනු ලැබුවා. පසුව සෞදි රජයේ මැදිහත්වීමෙන් සිදු කළ අභියාචනයක් අනුව එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කම් රාසමාණික්කම් සඳහන් කළේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ

0: දන්න ඕන අපි රට යවන්න නෙවෙයි මේ රට යන ක්‍රියාවලිය නියාමනය කිරීම සහ එහි තියෙන සුබ සාධන කටයුතු වර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම කාරණාව නිසා රට යවන ක්‍රම නෙවෙයි රට යවන ක්‍රමවේදයේ රාජ්‍යයක් මැදිහත් වෙලා කරනකොට ඉතා විශාල ලෙස මේක කල්යන ප්‍රායෝගික පරීක්ෂණ වැඩි සාම්ප්‍රදායික ඉවරේ ලේසි ක්‍රමවලට වඩා ගොඩාක් රාජතාන්ත්‍රික ක්‍රියාවලිය අරහා විශාල වශයෙන් කල්ගත වෙන ස්ක්‍රූටිනිටි එකක් ඒ කියන්නේ සෙලෙක්ෂන් ප්‍රොසෙස් එකක් ක්‍රියාත්මක වෙන දැවැන්ත රාජකාරි කොටස ඊශ්‍රායල් රැකියා වෙළඳපොළ වෙනුවෙන් බියුරෝ එකේ කණ්ඩායම මහන්සි වෙන තරම් මහන්සි වෙන්නේ නැහැ කිසි වැඩක් කරන්නේ
1: ඊශ්‍රායල් රැකියා අවස්ථා හිමි කරගත් ශ්‍රී ලාංකික විගමන ශ්‍රමිකයන් 203කට ගුවන් ටිකට්පත් ලබා දී තිබෙනවා. මෙලෙස ටිකට්පත් හිමි වූයේ හෝටල්, ආපන ශාලා සහ කර්මාන්තයන රැකියාංශ සඳහා තේරීපත් වූ ශ්‍රී ලාංකිකයන් සඳහායි. ආණ්ඩුවෙන් නිසි සහයෝගයක් නොමැතිවීම හමුවේ ව්‍යාපාර අවස්ථා අඩාල වී ඇති බව ලංකා භාණ්ඩ ප්‍රවාහන හා සේවා සංගමේ සභාපති ඉනම් කෆූර් පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
2: මැලේසියාවල තියෙන බිස්නස් එකක් ලංකාවට අරන් ආවා. ඒතකොට ලංකාවේ මේ කස්ටම්ස් එක රේගුව කියනවා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කියනවා තව ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. එතකොට සමහර එක තැනකදී ඒ කියන්නේ ෆියුමිගේෂන් කියන තැනකදී ඔය ඩොලර් බිලියන 30ක බිස්නස් එක දැනවතිලා. එතකොට ඩොලර් බිලියන 30ක බිස්නස් එක ඇවිල්ලා අවුරුද්දට කරනවා නම් අපිට අවුරුද්ද ඩොලර් මිලියන 30ක බිස්නස් එකක් දැන් අතිරිත්‍යයක් වශයෙන් පටන් ගන්න අවුරුද්දෙන් අපිට ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ එතනින් නවතිනවා කියලා. මේක අපිට හරි මාර්ගයකින් කරලා දුන්නා නම් මේ බිස්නස් එක අපිට ඩොලර් මිලියන 300ක බිස්නස් එකක් කරගන්න පුළුවන්.
1: ඉඩම්වල අයිති නිසි පරිදි පැවරවීම මගින් රටේ ආර්ථිකය වර්ධනය කරගත හැකි බවයි ආර්ථික විශ්ලේෂක දරණාත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
3: ඉඩම්වල අයිතිය ජනතාවට දැවෙනවා කියලා කියන්නේ ඉඩම් පේට තියලා ණය ලබා ගැනීම සඳහා ඉඩම්වල අයිතිය තිබුණට පස්සේ ඒවයි ආයෝජනය කරන්න ගොඩනැගිලි හදන්න ව්‍යාපාර ආරම්භ කරන්න නිරායාසයෙන්ම ජනතාව පෙළඹෙනවා. ඒක පළවෙනි ප්‍රතිසංස්කරණය. දෙවෙනි ප්‍රතිසංස්කරණය තමයි අපේ ශ්‍රමයේ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. උදාහරණයක් විදිහට කාන්තාවන්ට උපමණ වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද? ඒ වගේම ගත්තත් කම්කරු නීති ගත්තත් අපේ වේජස් බෝඩ් හරහා කම්කරු නීති ගොඩාක් තියෙනවා. එක එක වේජ් බෝඩ් එක හරහා එක එක නීති ගොඩක් තියෙනවා. ඉතින් එවැනි සංකීර්ණ නීති රාමුවක් නැතුව සරල හැමෝටම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් නීති රාමුවක් වෙන්න ඕන. අනිත් එක දැන් අද ලෝකේ වැඩ කරන ක්‍රමවේදයන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ලෝකේ විවිධ රටවල් එක්ක විවිධ කාල පරතර අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් ඒකට ගැලපෙන ශ්‍රම නීති තිබ්බේ නැත්නම් රැකියා උත්පාදනය කරද්දී අපහසු
1: ඛනිජ තෙල් නීතිගත සංස්ථා විසින් නිසි මිලක් නියම නොකිරීම හමුවේ පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් පිරුම්හල් සඳහා ඩීසල් බෙදාහැරීම තවදුරටත් සීමා කර තිබෙනවා. ඩීසල් තුක නිසි පරිදි නොලැබීම මගින් බෙදාහැරීම අඩපණ වී ඇති බවයි ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රධිමියන්ගේ සංගමේ සමලේකම් ශාන්තද සිල්ලා පැවසුවේ.
4: සයිනොවැක්, IOC, RM පාර්ක් කියන සමාගම් වලට ඉන්ධන ඔවුන් ගෙනෙන තින් ලෝකයේ පවතින මිලට යනුව ඩීසල් ලීටරයක් රුපියල් 150කින් 170කින් ඉඳලා වැඩි වෙනවා. නමුත් පෞගිය කාලේ රුපියල් 100ක සහනාධාරයක් දුන්න රජයමගින් ඒක ජූලි මාසයේ නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ දැන් ඔවුන්ට විශාල අලාභයක් ලබන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඔවුන් මේ ඉන්ධන පිරුම් හිමියන් ඉල්ලන ඇනෝම් කරන ප්‍රමාණය අනුව ඉන්ධන සපයන්නේ සාමාන්‍යයෙන් සතියකට 6600 ප්‍රමාණයන් 5-6ක් ඇනෝම් කරා නම් 1-2ක් වගේ තමයි එවන්නේ.
1: මෙම තත්ත්වය මත ටැංකි රථ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට ඉල්ලීමක් කර ඇති බවද ශාන්තද සිල්ලා ප්‍රකාශ කළා.
4: අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. අපේ ප්‍රවාහන ගාස්තු වල මිල සංශෝධනයක් එන්න තියෙනවා. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සඳුන්ල කමිටුවක් මගින් තමයි ඒ සංශෝධනය කරලා දෙන්නේ. අපි ලියුමක් යවලා තියෙනවා 24% 20%කින් පමණ ප්‍රවාහන ගාස්තු වැඩි කරලා දෙන්න කියලා. සම්බන්ධයෙන් තවම ප්‍රතිචාරයක් අපිට ලැබිලා නැහැ.
1: විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ලබන 24 වනදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ අතර ජනතාව ලබා දුන් ජනවරම ආණ්ඩු අසීමිත ලෙස භාවිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
5: වශයෙන්ම අපි තමයි විශේෂයෙන්ම 22කට විරුද්ධව ලොකුම කාර්යභාරය ඒක පාර්ලිමේන්තුව තුලත් කර ඉන් පිටතත් කර ජාත්‍යන්තරයකත් කර පක්ෂ සිදු දෙනා එකතු කරලත් කර උද්ඝෝෂණ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කර ඒ වගේම විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දූත පිරිස් හමු වුණා ජාත්‍යන්තර කණ්ඩායම් නියෝජිතින් හමු වුණා කරන්න පුළුවන් හැමදේම කරා.

0: වශයෙන්ම මතක තබා ගන්න. මේ අපි මේ ක්‍රියාත්මක වෙන්නේ අපිට ලැබුණු ජනතාව දුන්නු සීමා සහිත වරම තුළ. දැන් අසීමිත වරම දීලා තින්නේ ආණ්ඩුවට. අසීමිත 159 ක පාර්ලිමේන්තුවේ වරමක් දුන්නු නිසා තමයි ඒ අය හිතු හිතු ආකාරයට කොනෝන විදිහට තමන්ගේ අභිමතය පරිදි මේ තනි පක්ෂයක් පාලන කරන රටක් ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කිරීමක් ඉෂ්ට සිද්ධ කරන්නේ.
1: රටේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය හැකිලවීමට රජය කටයුතු කර ඇති බවයි සමගී ජනබලවේග ගෙමහලේකම් රංජිත් මධුම බණ්ඩාර පැවසුවේ.
2: රටේ ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ධ පාක්ෂිකින්ගේ අයිතිය රකින්නේ අධිකරණ. අද අධිකරණය දේශපාලනය කරණය කරන්න අධිකරණයට ඒ උසස් වීම දෙනවා නම් කාලය දීර්ඝ කරනවා නම් ඒ කාලය දීර්ඝ කිරීම අපි අහන්නේ පුච්චලෝ ඉලක්ක කරගෙන ඇයි කරන්න කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ඒකට තමයි විරුද්ධ වන්නේ. ආණ්ඩුවේ දැන් ප්‍රසාදයෙන් එන්න වැටෙනකොට ආණ්ඩුව ගැන තියෙන ජනමත් සමීක්ෂණ වලින් ආණ්ඩුව 130කට වැඩිය පල්ලෙහාට බහිනකොට ආණ්ඩුව බලනවා අධිකරණයත් එක්කව කරගෙන කොහොමද මේ ආණ්ඩුව ගිනියන්නේ කියලා. අපි ඒකට තමයි විරුද්ධ වෙන්නේ. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල ප්‍රශ්නයක්.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පැවසුවේ බලේටීමට පෙර ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක වී ඇති බවයි.
3: තව තව කට්ටිය වෙන වෙන විදියට තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගෙන තියෙනවා. ආණ්ඩුවේ කට්ටියට සුබ වෙලා තියෙනවා. හැබැයි රටේ ජනතාවට නම් අසුබ තමයි සිද්ධ වෙලා තියෙන කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ ඇවිල්ලත් ජනතා මම හිතන්නේ වේදිකාවේ තාමත් පරණ විපක්ෂයේ හිටපු අනුර කුමාර විදියට තමයි එතුමා කටයුතු කරන්නේ. එතුමා කළ යුතුයි කියලා කියනවා. මේව කරන්න ඕන කියලා සල්ලි වෙන් කරා කියලා කියනවා. හැබැයි කරපු සංවර්ධනයක් මහ පොළොවේ මම හිතන්නේ යථාර්ථයක් බවට පත් වෙලා ජනතාවට දකින්න නැහැ. හැම එකක්ම අර විපක්ෂින කාලේ කිව්වා වගේ එතුමා සිහිනයක් දකින්නවා. එතුමා නිදා ගන්න යනකොට හිතාගෙන යනවා මෙහෙම මේ රට මේ විදියට තිබිය යුතුයි කියලා. මේ විදියට හදන්න ඕන කියලා ඒක ඇවිල්ලා වේදිකාවේ කියන හැබැයි ඒක යථාර්ථයක් බවට පත් කරන්න ප්‍රායෝගික කරන්නට ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
4: ඩෑස්පෝරාකේ උදව්ව ලැබුණා නැත්තම් උතුරු හානියකට නේද ඔය මේ මහා සහජීවනයක් මුල් කොටගත්තු ඡන්දයක් නෙමෙයි. උන් ඔය ඔය වැඩවලට ඉඩ දෙනවා කියන සම්මුතිය අනුව තව තව තියෙනවා කරන්න දේවල් අනුර. ඒව කරන්න තමයි. ඒව කරනකොට අපි බාධාවක් වෙන හින්දා තමයි අපි හිරේ දාන්නේ විසඳ කරන්නේ. කතා කරන මිනිහෙක් මේ දේශපාලන පිටියේ ඉතුරු නොකර තියන්න ඕනේ. ඒකට විරුද්ධව මේ ඔක්කොම එකට බැඳිච්ච මෙහෙම
1: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව පනතකට අත්සන් තබා තිබෙනවා. ඒ රුසියාවට සහ ඉරානයට සම්පාදක පැනවීමේ අරමුණින් ධවල මන්දිරයේ නිවේදනය කළේ ලින්සියෝ ග්‍රැහම් පනත අත්සන් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ බවයි. 2031 වසර දක්වා බලපැවැත්වෙන ලෙස වෙළඳ සම්පාදක පැනවෙනු ඇති. ඛනිජ තෙල් මිලදී ගැනීම, ප්‍රවාහණය කිරීම, ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සම්බන්ධ ව්‍යාපාරද මෙම සම්පාදක පැනවීමට ඇතුළත්. අමෙරිකානු මූල්‍ය ආයතන ඩොලර් ගනුදෙනු සහ එක්සත් ජනපද අධිකරණ බල යටතේ ඇති දේපළ වෙත ප්‍රවේශයේද සීමා කිරීම අතරට අයත් වනු ඇති. මේ අතර ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට අමෙරිකාව සහ ඩෙන්මාර්කයේ තීරණය කර තිබෙනවා. ඒ බලහත්කාරයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දර උත්සාහයත් සමග ඇති වූ රාජතාන්ත්‍රික ගැටලුවලට විසඳුම් ලබා දෙමින් සිට්‍රස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අමෙරිකාව කිසිදු කැපකිරීමකින් තොරව මෙම ගිවිසුමට එළඹෙන බවයි. ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය දේ සිදු කිරීමට ගිවිසුමෙන් අමෙරිකාවට අවස්ථාව හිමිවන බවයි ඔහු සඳහන් කළේ. කිසිදු අමෙරිකානු විරුද්ධවාදියෙකුට ග්‍රීන්ලන්තයේ හමුදා පැවැත්මක් පවත්වා ගැනීමට හෝ ග්‍රීන්ලන්තයේ සංවේදී ආයෝජන සිදු කිරීමට නොහැකි බවට රීතියක්ද ගිවිසුමට අයත්. ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය ෆෙඩ්‍රික්සන් විසින් මෙම ගිවිසුම තහවුරු කරනු ලැබුවා. ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේදී ගිවිසුම අත්සන් තැබීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වෙනි අවසන් පන්දු අර 20 තරඟ අද පැවැත්වීමට නියමිතයි. මැන්චෙස්ටර්හිදී රාත්‍රී 7ට තරඟ ආරම්භ වනු ඇත. තරඟ තුනකින් සමන්විත දෙරට අතර 20-20 තරඟාවලිය 2.0ක් ලෙස එංගලන්තය මේ වන විටත් පෙරමුණගෙන අවසන්. යලි සිරස්තල දුම්රියේ දහවනිය සාමාන්‍ය තත්ත්වයට. සෞදියේදී බරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් රජය මැදිහත් වේ. ව්‍යාපාර අවස්ථා හිමිවීමෙන් ආර්ථික අවදානමක්. අමෙරිකාවෙන් රුසියාව සහ ඉරානයට නව සම්බාධක. එංගලන්ත ශ්‍රී ලංකා අවසන් 20-20 ගැටුම අද. සීතු උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
5: පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: විජේ දේවරකොණ්ඩව මෙච්චර කාලෙකට අපි දැකලා නැති වෙනස්ම විදිහකට දකින්න ලැබෙන අලුත්ම මූවි එක තමයි රණබාලි.
2: ඉන්දියාවේ බ්‍රිටිෂ් රූල් එක තිබුණු කාලේ බෑක්ග්‍රවුන්ඩ් කරගෙන තමයි මේ මූවි එකේ ස්ටෝරි එක බිල්ඩ් වෙන්නේ.
1: මේ ෆිල්ම් එකේ රශ්මිකා මන්දනත් ජයම්ම කියන මේන් කැරක්ටර් එකකින් අපිට හම් වෙනවා.
2: හැබැයි මේ මූවි එකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි හොලිවුඩ් ඇක්ටර් ආනෝල්ඩ් වෝස්ලු මේ ෆිල්ම් එකේ විලන්ගේ කැරක්ටර් එක කරන එක.
1: බ්‍රිටිෂ් ඔෆිසර්ස් ලගෙන් තමන්ගේ මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණ කම් වලට එරෙහිව සටන් කරන විජේගේ කැරක්ටර් එකත් එක්ක රණබාලි අපිව අරගෙන යන්නේ වෙනස්ම කාලයකට වෙනස්ම ලෝකයකට.
2: ඔක්තෝබර් 16 වෙනිදා ඉඳන් මේ මූවි එක worldwide release වෙනවා.
0: Talk of the town.

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සියතහන්න. මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
4: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
5: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
6: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: ඒක හරිම අපූරු ලෝකයක්.
11: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාගේ.
12: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්.
12: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
0: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා.
13: සීතා
12: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
15: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
16: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
17: ගමගේ සහ කයිස සමගින් අද උදේ 10ට
18: සියත 2020.

0: පාඩම්
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
2: අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට
5: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
6: 98.2 98.4
7: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
3: We can see it now.

0: උදසන 7යි විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ප්‍රතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු තියෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වෙනකොට ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට 7:00ට ප්‍රවෘත්ති. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: පරාගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
3: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම්
4: ඉස්තර. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
6: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
7: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු කටක් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් ෆුඩ් සිටි.
9: ඒ ලෙවල් අවසන් කළ සිසු එක්ද NIBM City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
10: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
11: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
12: Theater Teli Depaya Aluth kalawakata teli natya pelak balanna
13: Oba mawa dakala hanguna ne
14: hanguna man man me kalu wenaka metentala hiti
12: kalu sudu saha patali charita ekama veediyaka ekata mona gahena doobillin pirinagrayak
15: mate ehema onna yaki mate ehema onna man me mihala kasada wenaganna ne
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සියත ටීවී තුලින්
12: 98.2 98.7

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
1: ස්ටාර්ස් මිලන් පැස්ටා ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින්
2: ඉන්නවා. පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකක
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙනද පොලේ
6: අරිගේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL fire guard wire දැන් දම් පාටින් ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
10: හිතරලිය සිල්ලේ සියතය යහන්නේ හිතහත දුකනසා
11: ඉනිෂ් ගමගේ සහ කයිස සමගින් අද උදේ 10ට
12: සියත 2020
13: we

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවරදී ශකියානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පතුම ස්වාමීන් වහන්සේ.
3: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ, මං අම්මයි කණ්ණාඩි වෙන්න.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
9: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
10: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්, ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
12: දැන්ම දරුවගේ 9 වසරයි 0.714151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4 රුපියල් 5000.
13: සියත පොකට් මනි 98.2 98.4.
14: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
0: Weekend theater.

0: උදේ 8යි විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939 03.

0: Kolkata Top Story.
1: අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට. අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ කාන්තාවක් රාගම බටුවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පරිගණක අපරාධ විමර්ශනාංශයේ වයඹ පළාත් ඒකකයට ලද පැමිණිල්ලක් පද සිදු කර ලද විමර්ශනයකින් අනතුරුවයි. සැකකාර කාන්තාව ටෙලිග්‍රෑම් සමූහයක් හරහා මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ලිපී හැකි බවට පවසා බැරකරවා ගන්නා ලද රුපියල් 542,877ක මුදලින් රුපියල් 66,999ක මුදලක් අදාළ කාන්තාව විසින් වංචා කර තිබෙනවා. එය බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති ආයතන කීපයකට ධවල මන්දිරයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අගතිගාමී පුවත් වාර්තා කිරීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි. තහනම් කළ ප්‍රවෘත්ති ආයතන අතරට CNN සහ MS9 යන ආයතන ඇතුළත්. ඉදිරියේදී තවත් එවැනි මාධ්‍ය ආයතන තහනමට ලක්විය හැකි බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම

0: සෙට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
2: ඒමුකෝ අනේ.
1: ඒමුකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
2: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
3: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
2: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: We can

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: ඒ වගේ සිංහගුණි හැමදා බැබලේ ඒ රැකීම අප උරුමේ
1: පුතේ
0: හයිදත් අපි වම් සිංහයෝ ඊට
1: ඕ
0: කැලේ ඉන්න සත්තු සේරට වෙන්න කියලා
1: අල්ලංකමු සත්තු සේරට වෙන්න කියලා අල්ලංකමු
0: නෑ නෑ වම් අපේ කැලේ සත්තු සේරට වෙන්න කියලා අපි තියමු සත්ව සම්මේලනය
1: සම්මේලනය සමුළුව
0: හරි සමුළුව අපි බං සිංහයෝ විදියට බං අපිත් මොනවාරි කරන්න මේවා
1: තාත්තහරි රාත්තහරි ඉඳලා හිටලා හරි ගන්ටාර පොඩ්ඩක් ගහන්න ඕන පින්කම් විතරක් කරලම හරියන්නේ
0: ඒක තමයි පින්කම් මොකද
1: පින්කම් විතරක් කරලම හරියන්නේ නැහැ ගන්ටාර පොඩ්ඩක් ගහන්න ඕන
0: පින්කම් වලට වඩා උඹ කරේ ගොංකන්නේ
1: මොකටත්
0: උඹ කරපු සමහර ගොංකන් නිසා මටත් මේ කැලේ බහැල යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා
1: තියෙන්නේ මේක නෙමෙයි තාත්තේ මාන් කියලා හිටියේ තාත්තගේ මිනිස්සු අපේ සිංහ නම අරගෙන සිංහ කියන ටික අරගෙන උන්ගේ නම් මකට දාගෙන ඉන්නවා කියලා මට මගේ යාළුවෙක් කිව්වයි
0: මොකක්
1: ඔය ඉන්නවා කිව්වා එක එක බමුණු සිංහ මුණ සිංහ සමර සිංහ විජේ සිංහ සේන සිංහ දුනු සිංහ වීර සිංහ
0: අම්බගියා
1: ඕ
0: සේන සිංහත් ඉන්නවා කිව්වේ
1: ඕ
0: සේන සිංහ ඉන්න කවුරු හොඳ අනිත් කවුරු විදියත්
1: ඇයි
0: බලුවලා ඉන්නේ
2: ඈ ජින්තු පිටියේ මම වෙනෝ ජින්තු පිටියේ මම වෙනෝ

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: එදා සිසිටේ මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු කටත්තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: Stars Milan Pastas. Stars Milan Pastas.
8: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න
9: මිලාන් පාස්තා
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
11: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112 732 1000 NIBM The City University The Place to Be
12: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි
14: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිරි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික කිරීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
15: Miss හොඳ cool ද?
16: Cool මොකද මම hot නේ?
15: ඒකනම් ඇත්ත Miss Miss දැකලා පුරුදුයිත් වගේ
16: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමහරට අහලා පුරුදු ඇති
17: Oh my god
15: ඔඩි මිස් සුදු කොච්චි
18: Hot and spicy with සුදු කොච්චි
15: කොච්චි මොනිසියතම හවස දෙකට සුදු කොච්චිට
19: මිස් excuse me miss
16: no උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
20: 98.2 98.4

0: කෝකෝකෝ මෙයාට ඇරිය
1: හෙදත්
0: බොයි මොකද කරගෙන තියන්නේ කේසර වලට උඹ කේසර ටින් කරාද ඇයි නැත්තේ මොකෝ මේ උඹේ තඹ පාට වෙලා තියෙන මේ වැත්තේ
1: ඒ අවුවේ ඉඳලා නෙමෙයි
0: නෑ උඹ මොකක් කරි එලියක් කරලා තියෙනවා
1: අනේ නෑ හෙදත් තාත්ත දන්නේ ඊ දවසම අවුවේ මම
0: අර මක් කරේ
1: අබ්බා අවුව තැප්පා
0: හැබැයි පුතෝ අවුව තැප්පා නෙමෙයි මොක තැප්පක් කවන්නේ මද මගේ මූණේ දැලි ගන්නෝ එම නෙමෙයි හොඳේ
1: අවුව විශ්සදා තේම ගන්නම් මං
0: බය මට ආරංචියෙන් බදන් අර මේ මුවන් පැලස්ස වැත්තේ මුදිකා රවුන් ගන්නෝ වැඩිලා
1: ඉතිහත් වෙලා මේ මට දඩේවක් කරන්නනේ
0: දඩියන ඔබ දඩියන්නම් කරන්න කවන්නේ පුතෝ ඔබ නටන්න හදන නාටකම මම නොදන්නෝ කියලා හිතන්නේපා
1: තාත්තේ මේ ඒක නෙමෙයි තාත්තේ දැන් තාත්තා රකියපු සින්දුව දිනවනේ
0: මොකද
1: රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ
0: ආවෝ
1: ඒ සින්දුවේ ඔය දැන් සිංහ තෙල් ගැන කිව්වනේ සිංහ තෙල් ගන්නේ කොහොමද තාත්තේ දැන් කුකුලගේ තෙල් නම් ගන්න කුකුලා මරලා කුකුලගේ හැම ගලවලා තම්බලා එහෙමනේ
0: ඈ මොකද ඒතකොට සිංහාගේ තෙල් ගන්නෙත් සිංහ හැම ගලවලා තම්බලා මලස්සේ ගයි නෝකලෙ වෙන සින්දුවත් කිව්වේ

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
2: කරා. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානා උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
0: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගන්නේ. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
20: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
22: ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
23: දැන් වියජෙටක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
22: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
26: Nidhaf Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
27: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
28: Avance Ticken Ticka Pay.
29: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
30: අදම combank.lk වෙත පිවිසෙන්න.
31: ආවා ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
32: වැඩි විස්තර සඳහා 0779-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
33: Stars Milan Parashadai Dunar Pitiwala Gunay Piri Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star Kelly Kran.
34: Stars Milan Pastas.
35: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire, Flame Retardant Pramithiye Purogamiya,
36: Dulux Aquatic Dam Protect, Waturata Lang Wenwat Ba, Algae, Fungus, Dirt Wallet,
0: කිසිම චාන්ස් එකක් නැහැ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see that.

0: සෑම මොහොතක්ම රසවත් කර.
1: සෙලන් බැංකුවට යුරු මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: ගාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 250යි. කැකිරි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 280යි. අපේ මිල රුපියල් 80යි.
7: මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි. කොන්දේ සීසයිතයි.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
11: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011-544-5000.
12: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
13: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න.
16: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
17: ඒක හරිම අපූරු ලෝකයක්.
18: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
19: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
20: මියුසික්.
21: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
22: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
21: එයාගේ නම සීතා. සීතා!
22: මට කෑගැස්සුනානි.
21: එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
23: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
24: උතරදී සිල්ලේ සියත යහන්නේ හිතහතා දුකනසා අපිනට නැන්නේ.
25: දිනේෂ් ගමගේ සහ කයිස සමගින් අද උදේ 10:00
26: සියත 2020.

0: උදෙසන නවයයි විනාඩි 3යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी
1: වියලි කාලගුණෙන් 169,000ක් පීඩාවට එල්නිනෝ තත්ත්වයේ හමුවේ පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව 169,071ක් දක්වා ඉලකුස් තිබෙනවා. එම පිරිස දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 39කට අයත්. අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, මාතලේ, මොනරාකල, පුළුන්නරුව, රත්නපුර සහ වවුනියාව පීඩාවටපත් දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගැරුණා. පවතින තත්ත්වයේ හමුවේ පානීය ජලය සපෙන පුද්ගලයන් සංඛ්‍යාවද 142,219ක් දක්වා ඉහළගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවල මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පුපුරන්ද්‍රව්‍ය පිරූ වාහනයක් පාකිස්තාන පල්ලියකට කඩා වැදීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. පාකිස්තානයේ නිවේදනය කළේ තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරට පොලිස් නිලධාරීන් 15 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. පිපිරීමෙන් පසු සිදු වෙඩි හුවමාරුවෙන්ද තවත් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම

0: බෝනස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: සර් මොකද්ද වාහනේ අවුල?
2: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැ නේ. RPM එක නම් වැඩි වෙනවා.
1: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද?
2: සර් මේ පොඩි කඳක් එමෙනවද? ඔහුනි මල්ලි. දැන් ටික දවසක ඉඳා.
1: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
3: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
4: XCD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
5: We can

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු. ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 දා අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
4: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට.
5: City Board සමාජිකයන් සඳහා Cargills Food City within Megawattam. කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 up ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ්ස්ටි
6: ඒ ලෙවල් අවසන් කලසිස් වෙද්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
7: එන්න රුපියල්

0: අරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung Hisense Panasonic SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
4: 98.2 98.4

0: උදේ 9:35 දැන්.
1: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
2: රසවත් කරයි.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252230.
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් ඩිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනරේ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන් ස්ටිකෙන් ටික පෙයි.
11: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
12: අම්ම සල්ලි දාන්නද?
11: ඔව් සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
14: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
15: ඉනිෂ් ගමගේ සහ කයිස සමගේ අද උදේ 10ට
16: සියත 2020
17: රස කල්පනා බාවෙලා පායලා රැපුලා
18: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
19: ඔයාට මෙහෙම හිතෙනවා
5: අපි ආයේ හමු නොවෙන
18: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
6: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
1: සින්දු සියත.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාකාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
1: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
2: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
1: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
2: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
1: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
3: සියත බණමඩුව
1: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
4: සෙලාන් බැංකුවට යුරෝමනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරම් ලබයි.
5: මට ඇයි හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
7: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
8: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් ඉදන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: ආගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්තයේ අඩු මමිල පෙරලිය ගස් ලබ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 260යි, අපේ මිල රුපියල් 200යි. සාලය කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 650යි, අපේ මිල රුපියල් 570යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුගාවසන් වන දුරු පමණයි. කොන්දිසි සහිතයි.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින්. 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි 98.2 98.4

0: ගන්න රුවැට්ටි කිවටිගරම්ම තර සයිකමර බෝවිතියා පාතුමලින් කොඳ හසලෙන මුවැට්ටි පනේරුවට වාත්තුවෙන් කළරුවැටි සිතැත්ති තමල කරන්න
1: පනාදුවේ ගුලි කරගත්තේ.
0: මේ මම මේ තාත්තේ මේ මම මේ
1: කෝපෙන්න මම බලන්
0: තාම මේ තාත්තේ
1: ඈ මොකක් කන විදලා කලාපු කොට දාලා නේද?
0: හරි හරි ඉතින් මේ කාලේ
1: කන විද්දද?
0: ඔව් ඉතින්
1: කන විතරක් නෙමෙයි බොන්න හයක් දිදක
2: ගොන් හරක මැටි ඌරා
1: ඉවරයි ඉවරයි
2: අපේ සිංහ පරපුර මගෙන් පස්සේ ඉවරයි.
0: ඔය ඉතින් පටන් ගත්තාද කනක් ඇන්නේ නැහැ.
1: තුතෙක් උපන්නාම මං සතුට වුණා.
2: දැන් බලද්දි මීට වැඩි හොඳයි
0: මේ. මොකද්ද කියන්නකෝ ඔය අර්බුදය?
2: මම ඔබට එකක් කියන්නම් පුතේ. ඔබේ මුවැත්තිව මේ ගල්ලෙනට ගෙනාපු දවසෙත
1: මම දානෝ පාටියක්.
0: මොකක්? තාත්තා මගේ එක. මම දන්නවා තාත්තා මම කැමති දේට කවදාවත් එපා කියන්නේ නැහැ කියලා. එලකොල්ලේ කොනේ අම්පා මගේ එක. උම්මා මගේ රත්තරන් තාත්තා
1: උම්මා.
0: ඇයි
1: උඹමා ඉබි?
0: ඉබෙන්නේ ඉතින් තාත්තා මගේ කැවැත්තට ඉඩ දුන්නා. මගේ හැඟීම තාත්තා තේරුම් ගරගත්ත එලකොල්ලේ කොනේ. නැත්තම් මම ඇත්තටම මේක මම තාත්තට කිව්වට පස්සේ තාත්තා මේකට කැමති වුණ නැත්තම් අපේ සහෝදරකම් ඉවරයි කියලා යන්න මං හිතන් හිටියා නේද? තාත්තා මාත් මගේ කැවැත්තේ
1: මුවාකට වරක් බැයි මයින්බින්.
0: තාත්තා කියන්නේ මම මේ දැනුත් මුවැත්තිට ලියුමක් ලියලා හිටියේ.
1: යස්! ඇයි මොයස් කියන්?
0: තාත්තා කිව්වනේ මම මුවැත්තිව ගෙදාපු දවසට ගල්ලේ පාටියක් දානවා කියලා. සුපිරි ඈ.
1: ඔව් පාටියක් දානවා තමයි.
0: ඉතින් සුපිරි ඉතින් මරු නියමය මරු තාත්තේ බක් සොරි මේ තාත්තේ ඔයා පාටිය දානවද?
1: දාන පාටිය දාන බලන්නද?
0: ඈ
2: ඒ පාටිය පුරාම ඒ හැම ටේබල් එකේම තියෙන බාබගේ උදාලා බාන මොනවද ඔක්කොම ස්තුවදලා රවදලා මේවා අදලා ඔක්කොම කරලා තියෙන්නේ මොනවද කියලා ඔබ දන්නාද?
0: මොනවද
2: තියෙන්නේ?
1: මුව මස්.
0: ඈ
1: ඒක දැනගනි. අන්න ඒක දැනගන්න.

0: උදේ 10යි විනාඩි 3යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ये था टॉप स्टोरी।
1: අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන්ට පොලිසියෙන් දැනුම් දීමක්. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන්ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පවසනවා. එසේ නොපළඳින මගීන්ටද රියතුරුට අමතරව දඩ පනවන බවයි ඔහු පැවසුවේ.
2: හයිවේකට ඇතුල් කරන සියලු වාහන සීට්බෙල් නීතිය ක්‍රියාත්මක කරනවා. ඉදිරිපස සහ පිටුපස සියලු ආසන හරහා සීට්බෙල් තිබිය යුතුයි. සීට්බෙල් නැතුව ඇතුල් කරොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. අවශ්‍ය දඩමුදල් ඊට අනුව මගියටත් සීට්බෙල්ට පළඳින්න කියන එකත් වරදක් මේ නීතියට අනුව අනිවාර්ය සීට්බෙල්ට් එකක් තියෙනවා. සීට්බෙල්ට් පළඳින්න ඕන පැහැදු නැත්නම් ඒ මගින්ටත් දඩපත්‍රිකාව ලබා දෙන්න පුළුවන්.
1: නිෂ්පාදනයෙන්ම ආසන පටි සවිකර නොමැති පැරණි වාහන සඳහා එම පහසුකම සපයා ගැනීමට රජය විසින් අවස්ථා 4කදී ගැසට් නිවේදන මගින් සහන කාලයක් ලබා දුන්නා. එරුව ආසන පටි නොමැති රථවාහන ඊයේ මැදම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට නොහැකි වනු ඇත.
0: අනුග්‍රහය
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙදෝලි සෑම මොහොතක්ම

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
2: ඔව් ඔව් පේනවා පේනවා.
1: ඇයි?
2: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
1: මොකක්?
2: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක.
3: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
4: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
5: 98.2 98.4
6: අද හමු වෙමු අපි. අද
7: We can see it.

0: Westside Whistler. See the 2020.
1: අපි එක්ක ඉන්නේ ඩබලක් ඇත්තටම නිකන් හැමදාම නිකන් ඔය දෙන්නම තමයි හැම සින්දුවකම ඉන්නේ. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ පැත්තෙන් දිනේෂ් කමගේ කයිස් කයිස් අයිබෝවන්
2: අයිබෝවන්
3: අයිබෝවන්.
1: ඉතින්
3: මම අපි දැන් තනි වෙනම උත්තර කරනවා දිනේෂ් මේ ඇසිප් මේ ෆිල්ම් එකේම සින්දු කීයක් කරා තනින්නේ.
2: කයිස්ගේත් මේ ළඟදී
3: අලුත් සින්දුවක් ආවා.
1: ඔයා තනින් වැඩ ටික කරන. ඔව් මම දැක්කා කයිස්ගේත්. හැබැයි මෑත කියලාන්නේ ඔය තමයි වැඩ ටිකක් කරන්න ගත්තා.
3: තනියම දිනේෂ් බෑන්ඩ් පස්සේ
1: තනියුණාගේ
3: මම දැන් තනියෙන් සින්දු කරනවා.
1: ඉතින් දිනේෂයි කොහොමද වැඩ කටයුතු?
2: වැඩ කටයුතු හොඳයි. මේ දවස්වල ආදරණීය තරුවක් මූවී එකේ සින්දු ටිකත් එක්ක තමයි යන්නේ. ඒකෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ලැබුගින්න ගීතේ මේ දවස්වල ගොඩක් මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා කයිසයි මායි කරපු. ඉතින් ඒවල ප්‍රතිචාරත් එක්ක මේ දවස් ටික යන හොඳයි.
1: කයිස් කොහොමද?
3: ඉන්නවනේ හොඳින්. බත් ටිකක් ආ සින්දුක් කියලා ඉන්නයි.
1: ඉන්නවනේ. දැන් මේ ලැබුගින්න ඔයාමද තෝරගත්තේ කයිස්ව රැප් එක කියන්න?
2: රැප් වලදි තෝරාගෙන ඉන්නේ නැහැ. රැප් කියන්නේ කයිස මට. ඒ හින්දා මේ කොහොමද තිය මට ලංකාවේ මගේ ආසම රැපර් කයිස. يعني රැප් ආටිස්ට් කෙනෙක් වුණා හු නැත. ඒ කියන්නේ මිනිස්සුක ඉදිරිය මම ආදරේ මිනිස්සෙක් ඉදින්.
3: ආදරේ ආදරේ.
2: මේ මොකද්ද? ඒක එකක් සහ මේකේ තව විශේෂයක් තියෙනවා. ආදරණීය තරුවක් ෆිල්ම් එකේ කාංචනාගේ මගේ පළවෙනි මූවි song එක ආවා.
1: හා.
2: කයිසයි මයි නම් ෆිල්ම් වලට කලින් සින්දු කරා. මේ කාංචනාගේ මගේ පළවෙනි සින්දුවත් මේකේ එක අගන්තුක දේශේ කියලා ගීතයක්. ඒකත් නේද සමහර වෙනවා.
1: ලැබ් ගේන. එතකොට මේ රැප් ආටිස්ට් කීයක් එක වගේ වැඩ කරලා තියෙනවද?
2: දැනට දෙන්නයි. තුන් දෙනෙක් එක්ක කරලා තන එකක් රිලීස් වුණා. කයිසත් එක්ක ස්මෝග් එක කරලා තියෙනවා.
1: ඒ අතරින් හොඳම ගණා කයිස්.
2: හොක් තෝරාගෙන ඉන්නේ නැහැ මං ගොනේ. කයිස්.
1: ඒ તો ආට මොකද හිතෙන්නේ මේ දිනේ?
3: මේ තියෙන රසවාදියා තාවරස්.
1: දිනේ චෙක් කොහොමද වැඩ කරන්නේ?
3: අනේ ලේසි ඇත්තටම. අපි දෙන්න ඒ කියන්නේ දැන් කාලය තිස්ස වැඩ කරගෙන යනවා. මොකද දැන් අවුරුදු 4ක් පාක් විතර අපි දෙන්න ඇත්තටම 2018 විතර සින්දු කරලා තියෙන එළියට ආයෙ නැහැ. නඩු සමි වෙල්ල මල්ලේ දැම්මන පස්සේ ඊට පස්සේ කම්බිනේෂන් එක යනවා. අපි දෙන්නගේ කැමිස්ට්‍රි එකත් අරිලා ලස් දෙන්න ගාන්න ලොක් වෙනවා. ඉතින් සින්දු ටිකක් කරගෙන අපි දෙන්න ෂෝස් උත් කරගෙන ඉතින් ඉන්නවා. ඉතින් ෂේප් එකේ ඒ අතරම අපි දෙන්නගේ සෝලෝ කැරිය එකත් යනවා. අත්තල්ලගෙන යනවා. අත් අතහැරලත්
1: වැඩිපුරම ඒ වුණාද අත් අල්ලගෙන යන එක තමයි.
3: ඔව් ඉතින් දැන් අර ගිහිල්ලා ඉතින් අපි ගොඩක් ෂෝල් ඩේම් ඉල්ලන්න දෙන්නවා එකට ඒ වගේ. ඉතින් ඒක වෙලා තිනවා. ඒ ගමනේ ඉතින් එහෙම යනවා.
1: එල කිරේ නම් අපි පොඩි කෑල්ලක් අහමුද ලව් ගේ මේ song එකේ?
2: අපි කෑල්ලක් කියන්න
3: තෝරන. ඔයා නිකන් ඔයා මේ කියන්නේ.
2: පොඩි කෑල්ලක් කියන්න.
4: ලව් ගින්නේ මං ආදරෙ විඳේ ලව්.

0: මගේ දැසේ මල් පිපුනද අවාරේ වල්ලවුරේ මම හිටියාද නනාරේ හදරැඳි වලල්ලේ දිස්නට වලන්නේ සින්දුර් ගගා මල් ගසා අපි නටන්නේ තනනේ නනානේ තනනේ නනානේ තනනේ නනා තනනනා තනනනානේ
1: Hey, take, take, boom මගේ ආලෙ වන්න ජබෝ කඩ කැව්වා අබෝ කාලෙ හරි හදන්න බබෝ ඒ වඩිය පටුන නැටුව වගේ මං ගොඩයක් නැතුව උඹ නැතුව යන්නේ අතර මේ කියන්න ඕන දැන් ගොඩක් ටික්ටොක් කරලා තියෙනවා මේ සින්දුවට බොහොම ස්තුති කරපු කට්ටියට මං දැක්කා වැඩිහිටියෝ ඉඳන් පොඩිහිටියෝ ඉඳන් ඔක්කොම නටනට ලස්සනට ටික්ටොක් කරලා තියෙනවා ඒකක් නෑන අපි බලන ඇත්තරම අපේ සින්දුවට නටන කට්ටිය ඇත්තරම මම නම් බලනවා දින්න කොහොමද දන්න දින්නත් බලනවා මං දන්නවා අපි ත්‍රී පෝස් කරනවා ඇත්තරම තැන්කියු බොහොම ස්තුති හැමෝටම
2: හරි එහෙනම් අපේ සින්දුව

0: සහ ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
5: Advance second phone දෙයක් අද ගෙවන්න ගන්න.
4: Advance ticket ටික pay.
6: සිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත්ය කිදිනා ගන්න. DLB වාසි කොයින් කාටත් වාසි.
8: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000. NIBM The City University, The place to be.
9: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
11: සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
12: සීබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස්
11: නව ව්‍යාපාරයක හිමි කරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එක ගත්තේ
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
15: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
16: ඒක හරිම අපූරු ලෝකයක්
17: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්
18: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
19: මියුසික්
18: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
20: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
18: එයාගේ නම සීතා
19: සීතා
18: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
21: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
22: 98.2 98.4

0: via the 2020.
1: රයිට් දිනේෂ් සහ කයිස, කොහොමද මේ සම්බන්ධතාව ඔයගොල්ලෝ මුලින්ම පටන් ගන්න තැන කොතනද?
2: කයිස ක්ලාස් එකේ ලෙනුට මම නම්බර් ඉදේ. ඇත්තට සම්බන්ධ පටන් ගත්තේ ඇත්තටම කයිසගේ ෆෑන් කෙනෙක් මුලින්ම මම. අපි මේ මියුසික් කරන්න එනකොට කයිසලා ෆීල්ඩ් එකේ ස්ටැබ්ලිෂ් ආටිස්ලා ඉතින්. එතකොට අපි ගොරලින් ඉඳලා නිකන් ටීවී එකෙන් බලපු ආටිස්ලා තමයි කයිස. කොළඹ ඇවිල්ලා අපි පළවෙනි සින්දුවක් කරා මායි නිසල්ගමගේ මායම් රටා කියලා මේ ඔව් කරා. ඉතින් ඒකට අපි රැප් ආටිස් කෙනෙක් වන්ද අපිට ඇවිල්ලා හිටිය හොඳම ඔප්ෂන් එක කයිස.
3: ෂූට් එක දි අම්බෙලා ඉන්නකොට මේකප් දලා ඉද්දි තමයි වෙරළු මල් සින්දුව පෙන්නුවේ. ඊට පස්සේ මේ වෙරළු
1: මල් ඒක තමයි ඇත්තටම ගොඩක් ඔය දෙන්නව අයිකන් එකක් විදිහට එන්න ගත්තා. ඊට පස්සේ තමයි ඒක එක වැඩත් චෝස් වලටත් ඔයගොල්ලන්ට කතා කරේ. හරි, එතකොට දිනේෂ් කොළඹට ආවේ බලාපොරොත්තුවක් තිබ්බද මේ වගේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියලා?
2: කොළඹට ආවේ ජනප්‍රිය කෙසේදත් මියුසික් කරන්න ආසාවෙන් ආවේ. ඉතින් මම ආපු කතාව ඉදින් දන්නවා, මේ චැනල් එකේම කියලාත් මම දන්නවා. ඉතින් ජනප්‍රිය වෙන්න නෙමෙයි ආවේ, මියුසික් කරන්න ආවේ. ඉතින් මියුසික් හරියට පිළිවෙලට ආදරෙන් කරපු නිසා දැන් මිනිසුන්ගේ ආදරයත් ඉතින් ලැබෙනවා.
1: දැන් ගමට ගියාට පස්සේ කොහොමද වාරි ප්‍රතිචාර?
2: එහෙම ලොකු ප්‍රතිචාරයක් නැහැ ඉතින්. ඒ කියන්නේ නෑ ඇත්තටම. මම අපි කයිසයි මායි ළඟදී අප්‍රේල් වල පර්ෆෝම් කරා නුවරළි. ඉතින් නුවරළි පර්ෆෝම් කරනකොට වෙන ලව් එකක් හම් වෙනවා ඉතින්. සතුරු
1: ගමේ කොල්ලෙක් කියලා එහෙම ගැම්ම තියෙනවා. කයිස්, එතකොට කයිස් කොහොමද මුලින්ම රැප් කරගෙනද හිටිය පොඩි කාලේ?
3: නෑ ඇත්තටම මම මතකයි ගන්න මම රැප්ස් රැප කෙනෙක් කෙනා ඉලෙදරයි මගේ ඔළුවේ තිබ්බේ. වෙන කිසිම එකක් තිබ්බේ නෑ.
1: කියන්නේ පොඩි කාලේ නිකන් ඕන
3: පොඩි කාලේ කියන්නේ මම නිකන් 7 වසරේ 8 වසරේ වගේ ඉඳන් පොඩ ලංකා රැප් සීන් එක බොයලා ආපු කාලේ ඉඳන් මට මතක ඇති කාලේ ඉඳන් මම රැප කෙනෙක් වෙන්න තමයි හොමනා වෙලා තිබ්බේ. කියන්නේ වෙන මොකක්ම තිබ්බේ නෑ. කියන්නේ මම ඊට පස්සේ ඒකම තමයි ටාගට් එක තිබ්බේ මගේ ඔළුවේ. මේ ඉතින්
1: අවුරුදු කීයක් ගියාද ඔයාට මේ වැඩේ වා කියන කැරක්ටර් එක හදාගන්න?
3: මගේ ඇත්තටම මං නිකන් මගේ සින්දුවක් මට නිකන් ලාවට හරි හිට් උනේ නිකන් 2010 වගේ. ඊට පස්සේ නෝටිකෝස් එකේ ඉද්දි ඊට පස්සේ ඉරාජ්‍ය සෙට් උනා. ඊට පස්සේ ස්වීටි මැනේජර් ඔය සින්දුව ටික හිට් උනා. ඉතින් ඉන්න සීන් එක 2009-10 ඉඳන් විතර ඉන්නවා. ඉතින් තාම ඒක තමයි.
1: දිනේෂ්ගේ පළවෙනි සින්දුව?
2: පළවෙනි සින්දුව තමරසා.
1: තමරසා. එතකොට දැන් ඔය ලහිරු අයලත් එක්ක තමයි හැදෙන්නේ. ඔයාට ඔයාගේ ජීවිතේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අමතක කරන්න බැරි ඔයාව මෙතෙන්ට ගෙනාවු චරිත කිව්වොත් ඔයාට කවද මතක් වෙන්නේ?
2: ඇත්තටම කියනවා ලහිරු අයියා, මනුරංග අයියා, චිකා අයියා මියුසික් කන් ඉන්ස්ටිටියුට් එකේ හිටපු ගුරුවරු තුන්දෙනා. ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තම මියුසික් වලට අමතරව ඉංග ලයිෆ් එකට ගොඩාක් දේවල් ගත්තා. ඉතින් ඒ තුන්දෙනා විශේෂයෙන් මතක් කරනවා. සහ අපේ මගේ මුල්ම සින්දුව ප්ලේ කරේ මේ නිදර්ශී දැන් ඔයාලගේ සුදු කොච්චිද සුදු කොච්චි තමයි. හරිද? එයා තමයි මගේ මුලින්ම පළවෙනි සින්දුව ප්ලේ කරේ. ඉතින්
3: යන්න වේලම කොච්චියක් කළා.
2: ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා. සහ කියන්නේ ඒ කාලේ සපෝට් කරපු يعني වචනින් හර සපෝට් කරපු හැම දිනාටම ස්තුතියන්ත වෙනවා.
1: ස්තුතියන්ත වෙනවා. එතකොට ඔයාගේ ජීවිතේ හැම කැරක්ටර්ස් ඉන්නවද?
3: මගේ ජීවිතේ මම ඉතින් ගොඩක් පාඩම් ඉගෙන දිනවා. ඒ කියන්නේ මට උදව් කරපු කට්ටිය මම මතක් ගන්න ඕනේ. ඒ කියන්නේ නෝටිකෝස් එකේ ක්ලේවස්, ඊට පස්සේ ඉරාජ්, නියෝ, ඒ සෙට් එක ඔක්කොම මට උදව් කරලා දිනවා. මාත් එක්ක වැඩ කරපු ආටිස්ට් ගොඩක් වැඩ කරලා දින. අතට මම හිතන්නේ මම එන්නේ ලංකාවේ ෆීචරින් වැඩ කරලා දින ආටිස්ට්. මම ගොඩක් ආටිස්ට්ලත් එක්ක වැඩ කරලා දිනවා. ඒගොල්ලෝ ඊට පස්සේ මගේ ෂෝස් දුන්න කට්ටියන් මතක් ගන්න ඕනේ. මගේ ෆෑන්ස්ලා, මගේ සින්දු අහන කට්ටිය, ඒගොල්ලෝ ඉඳලා තමයි බත් ටිකක් හරි ගහලා ඉන්නේ අපි. ඒකින්ද එයාලා මතක් කරනවා. මගේ අම්මා තාත්තා, මගේ ජීවිතේ ලොකුවටම ඉන්න එක්කෙනෙක් තමයි මගේ අයියා. එයා ඒ ඔක්කොම මතක් කරනවා. ඉතින් ආදරේ
1: මතක් කරනවා. රයිට්, එහෙනම් අපි පොඩි බ්‍රේක් එකක් කරගෙන

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0779-6767-6767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: Stars Milan Pastas. Stars Milan Pastas.
4: පෝෂණයි දියුණුව පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න.
3: Milan Pastas.
5: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
7: රටේ සල්ලි දැන් රට වෙනුවෙන්. පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: කවදත් කාගිල් නිවසේ

0: නැවත අපිට වට්ස්ඇප් කරන්න.
1: සියත පොකට් මනි.
0: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: සියද පත්තරේ විත් හසා.
1: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්, විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලක්ගින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා.
0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
2: CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවී අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
8: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
9: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
10: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
11: සරණ මහල් රන් සමරුම. සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 දිනදී කැරට 22 සියලු රණ්ඩාභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව. සරණ මහල් ජීවිතයේ සරණමය අවස්ථාව සඳහා
12: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
13: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 250යි. කැකිරි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 280යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
14: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
15: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
14: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
15: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
14: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය දහන්න.
16: සියත බණමඩුව.
14: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
17: වීකන් සියත.
18: දශමතකෙන් 98.4 සියත දිවයිනපුරා.

0: Good morning. උදේ කල හය දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: theater top story
1: ජලය කලපනාකරණයට සැලසුමක්. පවතින කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජලය කලපනාකරණය කර කෘෂිකර්මාන්තයට යොදා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්මාධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර වික්‍රමාරච්චි පවසනවා. එළඹෙන වසර දක්වා මෙම සූදානම ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.
2: දැන් තියෙන එල්නිනෝ තත්ත්වය, ඊට පස්සේ ඉදිරියේ තියෙන තදවැසි සහ ඊට පස්සේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වෙන සාමාන්‍ය නියඟ තත්ත්වයේ සියලු දේවල් සැලකිල්ලටගෙන ඊට පස්සේ මෙතනදී ජලය මේ නිදහස් කරන දින තීරණය කරා. ඒ අනුව අනිවාර්යයෙන්ම ජලය තමන්ගේ ගොවිබිම් වලට නිදහස් වෙනවා ඇති. එතකොට මේකෙ දෙන පණිවිඩය තමයි මේ මොකද ගොවි මහතුරු සියලු දෙනා මීයේ සහභාගී වුණා ගොවි නායකයෝ සහ කෘෂිකර්මය සම්බන්ධ නිලධාරි වගකීම තියෙන්නේ මෙන්න මේ නිලධාරීන් සහ ගොවි නායකයින් මෙන්න මේක බිමට ගෙනියන්න ඕනේ. මෙන්න මේ අපේ කලාපයට ජලය නිදහස් වෙන්නේ මෙදින සිට. ඒ නිසා අපි මේ වහවහ කෘෂිකර්මාන්තයට ඒ අනුව කෘෂිකර්මාන්ත කටයුතු කරන්න ඕන සහ අනිත් එක තමයි අපි විශේෂයෙන්ම ලංකාවටම කිව්වේ මේ දිනවල වැසි ලැබෙන ප්‍රදේශ තියෙනවා අන්නේ වැසිත් එක්ක සකස් කිරීම ආරම්භ කරන්න. එතකොට අපිට කන්නේ ටිකක් කලින් ආරම්භ කරන්න පුළුවන්.
1: ජලාශවල ජලධාරිතාව 33%ක් බවට පත්වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් HMPSD හේරත් පැසුවේ පානීය ජලය සඳහා වැඩි සැලකිල්ලක් දක්වන බවයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය
3: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා
4: මෙදෝලි සෑම මොහොතක්ම

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: Yeah, you already

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2008 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0701331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
14: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
15: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු පතක් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
16: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
17: අම්ම සල්ලි දාන්නද?
16: ඔව් සල්ලි දාන්න.
17: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
16: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
18: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබාදෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි
19: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
3: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
4: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
3: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
5: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
3: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
3: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
18: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.

0: play of the 2020.
1: රයිට් එතකොට දිනේෂ් දැම් ෆැමිලි ලයිෆ් එකත් එක අලුතෙන් නිළඟදි අලුත මැරිකරා කියන්නේ නඟදි මැරිකරේ. එතකොට කොහොමද වාට දැන් වැඩටික කරගෙන යන්න ලේසිද නැත්තං අමාරුද?
2: ඒගන්නේ හිටිය විදිහම තමයි. ඉතින් එයා යාගේ වැඩ ටික් කරන් යනවා, මම මගේ වැඩ ටික් කරන් යනවා. මේ වෙනසක් තියෙනවා, මට කෑම බීම වෙලාවට හම්බ වෙනවා දැන්.
1: ආහහ
2: ඒ හින්දා සතුරුයි. නැත්තම් මෝර්ලින්ල කොළඹ ආපු දවස් ඉඳලා يعني වෙලාවකට කෑවන්නේ නැහැ, කන්න බොන්නේ නැහැ, කඩවල වලින් කන්නේ තියෙම හිටිය. දැන් ඉතින් ඒක පොඩ්ඩක් පිළිවෙලලා තියෙනවා. සම මම චුට්ටක් පිළිවෙලලා තියෙනවා. නැත්තම් යාළුවොත් එක්ක බෝඩින් වල එහෙම ඉඳලා එහෙම පුරුදු. එතකොට ඇඳුම් ගලවන ගලවන තැන් වල දානවා එහෙමයි. දැන් ඒව පොඩ්ඩක් පිළිවෙලලා
1: පිළිවෙලලා තියෙනවා. එතකොට දැන් මේ ලංකාවේ රැප් කල්චර් එක තියෙනවා. ඔයා මන් ඩිස්කරණයක් ගැන මොකද හිතන්නේ?
3: මම නම් ඉතින් නෑ, මම නම් ඉතින් හැමෝටම ආශිර්වාද තමයි ගන්න. මම හැම සින්දුවකින්ම
1: වාට ඩිස් කරලා දෙනවා.
3: මට ඩිස් අම්මෝ මට ඩිස් කරලා දෙනවා ගොඩක් අනේ. මේ මට වදින තරම මට ඩිස් තමයි වැඩිලා තියෙන්නේ.
2: කයිද ඩිස් කරන්න මේ කිස් කරන්න
3: කියන්නේ? ඔව් කිස් කරන්න දෙන්නේ. දැන් මම නම් කියන්නේ ඒක ඉතින් අපේ මේ හිප් හොප් ඇතුලේ තියෙන තව කැටගරි එකක්.
1: ඉතින් ඒක ලෝකේ අනිත්
3: රටවලත් තියෙනවා. ඉතින් දැන් මම නම් හිතන්නේ ලංකාවේ ඒක තියෙන්න ඕනේ. මට නම් හිතනවා දැන් ඒක පොඩ්ඩක් ගානට වැඩි කියලා. මොකද සින්දොක්කත් කරපු නැති මල්ලිල මන් දැකලා තියෙනවා ලංකාවේ තව වැඩ කරපු ලොකු ආටිස්ට්ලාට බයිනවා. يعني පළවෙනි සින්දුවෙන් බැනගෙන එන්නේ. හ්ම් හ්ම් ඔව්. එතකොට ඉතින් අර බල්ලේ බුරායෙදි ගලකේ ගාන වගේ අපිට තරහා යනවා. ඉතින් ඉවසන් ඉන්නා ඉතින් මේ හිතේ තියෙන කරුණාට
1: ඒකට තරහ පිට කරන්නේ
3: නැහැ. ඔය නෑ නෑ මම ප්‍රගුණ කරලා ඉන්න දැන් ඔය ජීවිතේ අනිත් ඔක්කොම ඒකින්ද මට කිසිම එකක් නැහැ. එතන මං කියන්නේ ඕනම දයක් ඕනරා ඕනෙම නැහැ. ඕක ඒකත් තියෙන්න ඕනේ. ඒ තියෙන අතරේ තව පොඩ්ඩක් අනිත් සින්දු ටිකක් තාව නම් හොඳයි.
1: ආ දැන් ඔය රැප් කියවුවාම පොඩ්ඩක් එන අමුදු වෙන ටැටූ ගහගත්ත මිනිස් එක එක ෂෝස් වල. එතකොට ඒ ඔයාලගේ කල්චර් එක, ඔයාලා බිල්ඩ් කරන කල්චර් එකට ඒක හානියක් නෙවෙයිද?
3: ඒක අඳින අඳින විදිය මට කිස් මට ඇත්තම අදාල නැහැ. මට මිනිස්සු අඳින විදිය මොකද්ද දාගෙන සපත්තුවත් තොප්පිය මාලයක් දාගෙන දින්නේ මට ඒක ඇත්තම අදාල නැහැ. එයා ලියන වචන ටික මට ඇත්තනම් මට වදිනවා නම් මට මනුස්සයගේ අනිත් කිසිම දෙයක් කරන්නේ නැහැ. රපර් කෙනෙක්ගේ තියෙන්න ඕනේ එච්චරයි රයිමින් ඇන්ඩ් වර්ඩ්ස්, එච්චරයි රැප් කියන එක. මට අනුව එච්චරයි වචන තමයි රැප් කියන එක. ඒක හොඳට තියෙනවා නම් රයිම් කරන්න පුළුවන් නම් ලස්සනට ඒක එළියට දානවා නම් මට එයා හොඳ රැපර් කෙනෙක්.
1: අනිවාර්යෙන් දිනේෂ්. දැන් කොහමද ඉස්සරහට වැඩ ටික ප්ලෑන් කරලා දැන් ඉක්මනට දැන් ඕක යවන්න තිබේ?
2: ඇත්තටම මගේ සින්දුරියක් එන්න තියෙනවා. කයිසගේ මගේ සින්දු වගේක් එන්න තියෙනවා. ආය අලුතින් අපි මේ මෝඩ තරින්දු ටීම් එක තිසරල්ලක අලුත් ෆිල්ම් එකක් පටන් ගත්ත එකේ වැඩ කටයුතු ටික යනවා මේ දවස්වල.
1: පළවෙනි ෆිල්ම් එක මොකද්ද?
2: මෝඩ තරින්දු. මම මියුසික් කරපු. ආදරණීය දරුවෙක් කියලා මම නෙමෙයි මියුසික් කරේ. ඒක සින්දු කරා විතරයි. දැන් ඊළඟට තිසරල්ලක අලුත් ෆිල්ම් එක මේ දවස්වල ෂූට් කරනවා. ඒකේ සින්දු ටික හදාගෙන යනවා. සහ තමිල් සින්දු වැඩේ යන ටික තමයි වෙන්නේ. ඇල්බම් එකක් රිලීස් කරන්න ආසාවෙන් ඉන්නවා. ඔය වැඩ කටයුතු ටික යනවා ඉතින් මේ දවස් ටික.
1: රයිට්. එහෙනම් අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන.
0: අඩා ලොන්ලි සොල්ලංගා.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: ඉනවෙන්න මෙන්න වෙලාව.
4: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
5: අහසින් වැටෙන එක.
4: ඔව් කියනකො අහසින්.
5: නෑ ඒක අපේ රටේ එකක්.
4: කියනකො.
5: අර අහසින් වැටෙන එක දිහා බින්දක්.
4: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස් ගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: ඔබ දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක 7FM Breakfast Drive අනුග්‍රහය
6: අනුපලෝගේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
19: real mapatte experience එකකට නැල්වත්ත බට.
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
1: හරි ගියේ හරිම තැනට ගියහින්ද. LOLC ලෝන් එකක් ගත්තේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
0: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
17: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
23: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
17: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
26: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
27: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
28: Avance Ticket Ticket Pay.
29: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
30: අදම combank.lk වෙත පිවිසෙන්න.
31: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
32: වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
33: Stars Milan Pasta. දුවන පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න.
34: Stars Milan Pasta.
35: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්.
3: ACL Fire Guard Wire, Flame Retardant Pramithiye Purogamiya, Dulux Aquatic Dam Protect, Waturata Lang Wenwat Ba, Algae Fungus Dirt Walata Kisima Chance Ekak Ne.
4: Kalpana Bavela Payala Rapura.
5: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
6: ඔයාට මෙහෙම හිතෙනවා,
7: අපි ආයේ හමු නොවෙන.
5: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
3: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිංහාරේ චක්කාරේ.
3: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
9: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ජුවෙලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සොපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මකභාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
10: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
11: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
12: යතෝ පොකට් මනි.
11: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: Siyata Wissa Iwissa. Siyata 2020.
1: අපි ෆිල්ම් එක ගැන කතා කරමු. ආදරණීය තරුවක් මේ ෆිල්ම් එකේ සිද්ධ කියන්න හම්බ වෙනවා යාට. දැන් මේ දවස්වල ෆිල්ම් එකේ ප්‍රතිචාර කොහොමද?
2: ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. මෑතක හැදුණු ක්වොලිටි වැඩක්. ඒ කියන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ දිල්ෂාන් අයියා ඩිරෙක්ටර්, සාරංගගේ පළවෙනි නිෂ්පාදනය සහ මේකේ පරම්පරා තුනක් ඉන්නවා. සංගීතක්ක සාරංගයි, ෂනු සහ සාරන්‍ය. ඉතින් මා හොඳ වැඩක් සාරංගගේ ස්තුතියන්ත වෙනවා මා වැඩේට සම්බන්ධ කරගත්තට. සින්දු පැත්තෙන් අපි සින්දු හතරක් විතර කරා. ඉතින් මෑතක ආපු ක්වොලිටි වැඩක්. ඉතින් මං හිතනවා මිනිස්සු ආදරේ කියලා වැඩේට.
3: මම සින්දු දෙකක් තියෙනවා එකේ. ඇත්තනම මං ආසයෙන් බල ෆිල්ම් එක. මම එකපාරක් ඊට පස්සේ මං ෆැමිලි කට්ටියත් එක්ක ගිහිල්ලා තව පාරක් බැලුවා. ඒ කියන්නේ ඇත්තනම පවුල කට්ටියත් එක්ක ගිහිල්ලා ලස්සන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. අයියෝ මෑත කාලේ ෆිල්ම් ගොඩක් ආවට ඔය වගේ, ඒ කියන්නේ මේ ලව් සීන් එකේ ෆිල්ම් ආව අඩුවනේ. ඒ කියන්නේ මේ වගේ ලව් සීන් එකක් තියෙන එක, කියන්නේ සින්දු ලස්සන ඔක්කොම තියෙන, කියන්නේ මඩේ කියන්නේ ලව් ස්ටෝරියක් ආවේ නැහැ. මේක හොඳ ඇත්තරම මම කියන බලපෑ නැති කට්ටියට ටක් ගාලා ගිහලා බලන්න ළඟම සිනමා ශාලාවල තාම තියෙනවත් ෆිල්ම් එක. ආදින්න තරවා කණිවරෙන් බලන්න, සින්දු ටිකත් එන්ජොය කරන්න, පවුලක්

0: ඔබත් එක්ක ගිහලා බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
1: අනිවාර්යෙන් දිනේෂ් මේකට රඟපාන්නවට එන්න කිව්වේ නෑ.
2: රඟපාන්න එන්න කිව්වේ නෑ. හැබැයි මම කයිසයමයි දෙන්නම ෆිල්ම් එකේ කැලේක ඉන්නවා ඉතින් සින්දුවේ. ඉතින්
1: සත්‍යයට ආරාධනා කරනවා අදිනියට තමයි බලන්න
2: කිව්වේ. ඉතින් හරි සතුරේ මේ දවස්වල හොඳට ෆිල්ම් එක යනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඔයාලා බලන්න. මම හිතනවා ඔයගලන් ආදර කරන ෆිල්ම් එකක් වේසා ආදර කරන සින්දු ටිකක් තියෙනවා. මේකේ සිං කරන කයිස මම කාංචනා රයිනි චාරුකා නදීමා ඔව් සාරංග අයියා
0: යොහානි
1: යොහානි
0: මතක් කරනවා.
1: රයිට් එහෙනම් අපි පොඩි බ්‍රේක් එකක් කරගෙන

0: සියත දෙවයින පුරා
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
2: බෙංගාල පොක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ජලාශවල ජලධාරිතාවය 33%ක් දක්වා පහතට ආසන පටි නොපලඳින මගින්ටත් අඩ උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර හිඟයක් රුසියානු තෙල් විලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
1: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: After A levels, minds explore karana ready da. Enroll BSc Honors Psychology degrees at Slit. Adamaidum karana www.slit.lk. Slit and Hemas adhyapane saha saukhya satkare samuhika shaktiya.
1: Parampara gananawak api obawa balagenbowa. Eha meha nopenana vidyak athule thibunu. Ape namaya usas tattwaya oba obe jeevithaye taram vishwasa kala. Dinen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala. Gini rakawarane jathika surakshithakaranaya Kalani Fire Shield Purple Wire. Dan vilandapoli.
2: Selan bankota euro money sammana deka akandawa dewana warata Sri Lankawe paribhogika addakim sadaha visheshtatama bankuwa lesa Sri Lankawe suluha mathuma parimana vyapara sadaha visheshtatama bankuwa lesa Milan Banku with the Hasfisi High Euro Money Samman in Pedum Labai.
3: Stars Milan Pastas. Stars Milan Pastas.
4: Oshadai, Duran Pitabala Hunepiri, Milan Pasta. Obe Pauli, Aharavela Tekaragina, Obe Dalwa,
3: Stars Milan Pastas.
5: රූපවාහිනි ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
10: සරණ මහල් රන් සමරුම සරණ මහල් නුගේගොඩ සහ කළුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 වෙනි දිනදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව. සරණ මහල් ජීවිතයේ සරණමය අවස්ථාව සඳහා
11: ඔබ ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් දයක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Be
12: Ofit Premium Inverter Air Conditioner Rupial 179999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12000 18000 24000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0766252320
13: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
13: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
16: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.

0: I Whistle. See you at the 2020.
1: තැමිල් සිින්දු වලට ඇයි එච්චරාද?
2: ආදරේ මගේ ගමන වරලියනේ.
1: ඉතින්
2: මම හැදුනේ ඔව්.
1: ඒත් අම්මලා තාත්තලා ගිහම ආපස්සට.
2: ඒක අපේ අම්මරයි තාත්තරයි අයියට තුන් දෙනාටම හොඳට තැමිල් කතා ගන්න
1: පුළුවන්. ඔයාට
2: මට පුළුවන්. එතකොට එහි ඉන්න තැමිල් මිනිස්සු ගොඩකට ගොඩක නෙමෙයි ඔක්කොටම වගේ සිංහල අපිට වැඩි හොඳට කතා කරන්න
1: පුළුවන්.
2: ඉතින් ඒකත් එක්ක පොඩි කන්දු තැමිල් කල්චර් එකට ආස.
1: ඒ නිසා තව ඉස්සරහට ෆිල්ම්ස් තියෙනවා. එතකොට ඔයාගේ තැමිල් ඔරිජිනල් එක
2: ඔරිජිනල්ස් එකක් නෙමෙයි දෙක තුනක්
3: කරලා තියෙනවා. මම හිතන්නේ දින්න ඇල්බම් එකක් වගේම කරලා තින්නේ.
2: ඒක රිලීස් කරන්න තමයි එතරම් බලාගෙන ඉන්නේ.
1: බලාගෙන ඉන්නේ. දැන් හයිස්
3: මම සිංගල් ඉස්සේ මම සිංගල් ඉංගල ගනවා.
1: දැන් මේ ඔය ෆීල්ඩ් එකට එන්නේ කොයි කාලෙද?
3: 2000 මම පළවෙනි සිංගල් මම 2005 විතර ඉස්සර කම්පිටිෂන් තිබ්බා, රැප් කම්පිටිෂන් තිබ්බා කැන්ඩි වල, කලම්බෝල. මම ඒවට පාටිසිපේට් කළා තියෙනවා, ඊට පස්සේ ඒ වගේ දිනලා තියෙනවා. ඒ අනාතුර තමයි ඔක්කොලා අම්මට සෙට් වෙන්නේ, ක්ලේව්ස්ලා, ඉරාජ්ලා ඔක්කොම. ඊට පස්සේ මං හිටියා ඉතින් ඔය ෆීල්ඩ් එකේ හිටියා. අත්තනම් මිනිස්සු අතට ආයෙ තින් 2010 11 ඒ වගේ තමයි ආවේ මම.
1: දැන් ආපු ගමන ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ?
3: පුදුම සතුටුයි. මහන්සි.
1: මහන්සි. ඔතන නිවාඩුවක් ගන්න.
3: අනේ නේ.
1: හැබැයි දැන් ඔයා ෆීචර් කරනවා තමයි අපි ගොඩාක් කලින් ඉඳන් දැකලා තිබ්බේ. හැබැයි මේ ළඟකදී ඉඳන් ඔයාගෙම සෝලෝ ටිකක් වා කරගෙන යනවා. ඒක පාට මෙන්න හේතුව.
3: දැන් මං ඉස්සර එහෙම තමයි කර කර හිටියේ. ඊට පස්සේ මං ෆීචරින් වැඩේ කර කර හිටියා. මොකද ඇගෙන මට ඒක ඇත්තට මං ආසයි ඒ වැඩේට ගොඩක් කට්ටිය හම්බෙන්න හම්බෙනා. කියන්නේ අමුතු අමුතු වැඩ කරන එක විදියකට නෙමෙයිනේ. එතකොට එක එක ආටිස්ට් අනුව වෙනස් වෙනවා සින්දුවත්. මටත් එතකොට අලුත් අත්දැකීමක්. එහෙම කර කර හිටියේ. ඊට පස්සේ මං කිව්වා අර චූඩි මල්ලලා ටිකක් ඇවිල්ලා මට කිව්වා ඔවා මොනව කරලා තියන්නේ මේ කරා නම් මනම් කියලා. ඉතින් මං ඉතින් මට කරන්න පුළුවන් දේ එක එක කරලා පෙන්නනවා. ඒක තමයි
1: කරන්නේ. ඉස්සරහට වාගේ සෝලෝ ටිකක් කියන්න.
3: සෝලෝ ඇත්තටම මං කරලා දින ඇල්බම් එකක් දාන්න ඉන්නවා නොවැම්බර් මාසෙ වගේ. බලමු.
1: එතකොට මේ රැප් ලියනකොට ඔයාම ලියන්න ඕනද?
3: ඒක අනිවාර්ය. ඔමර වෙනාගේ රැපගෙන වෙන කෙනෙක්ගේ වචන ලියනවා නම් මට යා රියල් රැපගෙන නෙමෙයි.
1: ඒක රැප් ආටිස් ලගේ හැටිද?
3: හැටි නෙමෙයි. ඉතින් ඒක තමයි රැප කෙනෙක් වෙන්න ඕනේ පළවෙනි සුදුසුකම. පළවෙනි සුදුසුකම නැතුව රැප කෙනෙක් වෙන්න බෑනේ. ඒකයි තමන්ගේ වචන තමන්ම ලියන්න ඕනේ. මම නම් කියන්නේ එච්චරයි. මම දැකලා තියෙනවා දැන් හාමුදුරුවෝ රැපස්ලට රැප් ලියලා දෙනවා. මම ඒක වැරද්දක් දකින්නේ නැහැ. මම ඒක කියන කට්ටිය මට නිකන් රියල් රැපස්ලා කියලා තේරෙන්නේ නැහැ. ඒක තමන්ගේ වචන. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක කරපු රැපස්ලා එතනම හොඳම රැපස්ලා. මම දන්නේ නැහැ වෙන කට්ටිය රැප් කියන්නේ
1: කියලා.
3: මම නම් කියන්නේ තමන්ගේ දේ කියගෙන ඉන්න. එතකොට මේක තව මරු.
1: ඔයා කැමති රැප් ආටිස්ට්ලා කවුද?
3: ලංකාවේ මම ෆිලාඩ ආසයි. ඊට පස්සේ සේනින් සේන් මතක් කරනුනේ මං ආසම රැප කෙනෙක්. සේනි කියන්නේ ලිරිකලි අතින් හොඳම රැප කෙනෙක්. ඊට පස්සේ ප්‍රභා මතක් කරනුනේ. ආය තමන් කිල්ලෝට ස්ථාසයි. අපේ මේ දවස්වල පීක් මේකේ ඉන්න රැප ශාම්පුතා ගාපු ගේම මං හිතන්නේ වෙන රැප වෙන එක්කෙනෙක්ටත් ආය ගන්න පුළුවන් කියලා. රැප් ඩවුන් මේ යටම තියෙන කාලේ එයා ගෙනාපු තැන මට ඒක හිතාගන්න බෑ. දැන් තාම උනත් උඩම ඉන්න ෂෝ එකක් ශාන නැති ෂෝ එකක් නෑ. ඒකට යාට මං දැම්මම ඒ ප්‍රොප් එක දෙනවා වෙල්ලන් ශාන.
1: රයිට්, අපි වැඩේ අවසන් කරන්න හදන. ඉතින් මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න කපල් එක දිනේෂන් කයිස. දිනේෂ් කයිස් ගැන ඔයාට කියන්න තියෙන දේ කෙටියෙන් කියන්න පුළුවන්ද මේ වෙලාව කරගන්න? මේක
2: ඉතින් කියන්න තියෙනවා අපි හැමදාම කරගන්න. එහෙම ලොකු විශේෂයක් නැති ආදරය කියලා තමයි කියන්න තියෙන. ඉතින් ඒ කියන්නේ මේ වගේ මනුස්සෙක් ජීවිතේට හම්බෙච්ච එක ලොකු දෙයක්.
1: සුප්‍රියා,
3: මගේ දිනේෂ් නාමයි ජීවිතේ. කියන්නේ මට ගොඩක් කට්ටිය අම්මලා දිනා. කියන්නේ මම ගොඩක් ආරසත් එක වැඩ කරලා දිනා. කියන්නේ මම ආපු ගමන සම්පූර්ණ වෙනස් කරලා දිනේෂෙන්ද මම දැන් දිනේෂෙක් ලෝකේ වටේම ටුවා කරලා දිනා. ඉතින් මං ඒකට සදා නැගදී තැන්කියු බ්‍රෝ. දැන් අපි සාත් අටියක් කරමු කියලා තමයි කියන්නේ.
2: ඔයාලා හැමෝම වෙන්න එන්ගේජ්මන්ට් එක ලබන්න.
1: මගේ යතරේ දැන් මේ අපි ආයේ බඳිනවා. රයිට් එහෙනම් ජය වේවා. අපි ආයේ දවසක හම්බෙමු.
2: තැන්කියු සෝ මච්. ජය වේවා.

දවල් 12 විනාඩියකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්. ජලාශවල ජලධාරිතාව 33ක් දක්වා පහතට. අධිවේග ආසන පටි නොපලදින මගින්ට තඩ. උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තරහිඟයක් ඇතිවන ලකුණු. රුසියානු තෙල් මිලදී ගන්න රටවලට ඇමරිකාවෙන් තීරුබදු.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
3: මෙතෝලි. සෑම

0: එකක් RDB Youth Classic Room ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මොකදනේ? මං ඊයෙත් කිව්වා. ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
1: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් manufacturing expertise සමග
4: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
5: බෙංගාල පොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් දූපත් ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපයේදී බෙංගාල පොක්ක මුහුදු ප්‍රදේශයේ සුළන් වේගය වැඩි විය හැකි. ධීවර සහ නාවික ප්‍රජා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින බැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමු සහ බයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, බහනුවර සහ නූරෙළිය දිස්ත්‍රික්කවල මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හමුවේ පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව 169071ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 39කට අයත්. අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපු, හම්බන්තොට, මාතලේ, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර සහ වවුනියාව පීඩාවටපත් දිස්ත්‍රික්ක ලෙස හඳුනා කැරුණා. පවතින තත්ත්වයේ හමුවේ පානීය ජලය සපයන පුද්ගලයන් සංඛ්‍යාවද 142219ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ජලාශවල ජලධාරිතාවේ 33%ක් බවට පත් වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPSD හේරත් පැවසුවේ පානීය ජලය සඳහා වැඩි සැලකිල්ලක් දක්වන බවයි.
6: වාරිමාර්ග දෙපාර්තමේන්තුවගේ පාලනයෙන් ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති සමස්ත ජල ප්‍රමාණය මේ වන විට 33.7%කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් මෙම ගබඩා වී ඇති ජල ප්‍රමාණය මේ වන විට යලකන්නේ අවසන් වී ඇති බැවින් පානීය ජල අවශ්‍යතා සඳහා මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශ සඳහා නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර විශේෂයෙන් මෙම යලකන්නේ අවසන් වී මේ වන විට සියලුම වාරි ව්‍යාපාරවල අත්‍යවශ්‍යම නඩත්තු කටයුතු සිදු කරමින් පවතින විශේෂයෙන් වාන් දොරටු පරීක්ෂා කිරීම, සොරව පරීක්ෂා කිරීම, නැලවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මෙවන සිදු කරමින් පවතිනවා. එම නඩත්තු කටයුතු ඉදිරි මහකන්නේ ආරම්භ කිරීමට පෙර පරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මගින් පාලනය වාරි ව්‍යාපාරවල නිම කිරීමට අපේක්ෂා කරන අතර බොහෝ දුරට පෙර කන්න සහ කන්න රැසීම් තීරණ අනුව ඉදිරි මහකන්නේ ඔක්තෝබර් මාස දෙවන සතියේ සිට බොහෝ වාරි ව්‍යාපාරවල ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර
5: පවතින කාලගුණ තත්ත්වයන් සැලකිල්ලටගෙන ජලය කළමනාකරණය කර කෘෂිකර්මාන්තයට යොදා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙන්ඩා තුෂාර වික්‍රමාරච්චි පවසනවා. එළමෙන වසර දක්වා මෙම සූදානම ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.
7: දැන් තියෙන එල්නිනෝ තත්ත්වයක්, ඊට පස්සේ ඉදිරියේ තියෙන තද වැසි සහ ඊට පස්සේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වෙන සාමාන්‍ය නියඟ තත්ත්වයේ සියලු දේවල් සැලකිල්ලටගෙන ඊට පස්සේ මෙතනදී ජලය මේ නිදහස් කරන දින තීරණය කරා. ඒ අනුව අනිවාර්යයෙන්ම ජලය තමන්ගේ ගොවිබිම් වලට නිදහස් වෙනවා ඇති. එතකොට මේකේ දෙන පණිවිඩය තමයි මේ, මොකද ගොවි මහත්තුරු සියලු දෙනා මීයේ සහභාගී වුණා, ගොවි නායකයෝ සහ කෘෂිකර්ම සම්බන්ධ නිලධාරී වගකීම තියෙන්නේ මෙන්න මේ ධාරීන් සහ ගොවි නායකින් මෙන්න මේක බිමට ගෙනියන්න ඕනේ. මෙන්න මේ අපේ කලාපයට ජලය නිදහස් වෙන්නේ මෙදින සිට. ඒ නිසා අපි මේ වහවහ කෘෂිකර්මාන්තයට ඒ අනුව කෘෂිකර්මාන්ත කටයුතු කරන්න ඕන. සහ අනිත් එක තමයි අපි විශේෂයෙන්ම ලංකාවටම කිව්වේ මේ දිනවල වැසි ලැබෙන ප්‍රදේශ තියෙනවා, අන්නේ වැසිත් එක්ක සකස් කිරීම ආරම්භ කරන්න. එතකොට අපට කන්නේ ටිකක් කලින් ආරම්භ කරන්න පුළුවන්.
5: වැසි සහිත කාලගුණය සමග නැවතත් ඩෙංගු මදුරන් බෝ වීම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පවසනවා. වැඩබලන අධ්‍යක්ෂවරයා පැවසුවේ ඩෙංගු මදුරන් බෝ වීම පිළිබඳව වැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
8: නොදිරන ද්‍රව්‍ය ප්ලාස්ටික් පොලිතින් වැනි කෝප වර්ගයේ නැත්නම් වැහි පීඩිය නැත්නම් ටයර් වැනි පිදන්න කවුත් ඒ මදුරුවන් බොවන ස්ථාන මොනවද කියලා කියන්නේ ගෙදර තුල ගෙදර පිට ගෙදර තුල ගත්තොත් එහෙම අපි දන්නවා මල් බඳුන් තියෙනවා සමහර ලාවට යම් යම් සුරතල් මසුන ඇති කරන ටැංකිය තියෙනවා නැත්නම් ශීත කරන යට තියෙන අර ට්‍රේ වැනි දේවල් තියෙනවා ඒවේ වතුර එකතු වෙලා ඒවේ මදුරු බොවෙන ප්‍රති මෙන්න මේ වගේ මේ මදුරුවන් බොවෙන පුළුවන් ස්ථාන තියෙන නිසා තමයි මේ කීටයන් නැති වෙන්නේ. ඒතර මේ කීටයන් ගෙන් සෝබුල් මදුරුවන් EDC ජීප්තේ මදුරුවන් නැති වෙලා මේ මදුරුවන් රෝගියෙක් ප්‍රදෂ්ඨ කරලා ඩෙංගු වෛරසයේ මදුරුවගේ ශරීරගත වෙලා ඊට පස්සේ නිරෝගී පුද්ගලයාට දෂ්ඨ කරපුවම මේ ඒ නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය හැදෙන්න පුළුවන්. ඒතර මේ නිසා මේ දවස්වල ඒ විශේෂ වැඩසටහන යනවා මේ මේ මේ සිරම ඒ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීම සඳහා තමයි මේක යන්නේ.
5: සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකගේ උපදේශක වෛද්‍ය තුෂාරි දඹරේරා පැවසුවේ මියුන රෝගින් වාර්තාවීම අවම මට්ටමක පවතින බවයි. ශ්‍රී ලංකාව සතු සංචිත ඉදිරි ආර්ථික කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. දැනට ශ්‍රී ලංකාව සතු සමස්ත සංචිත ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් බිලියන 7ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ඒ ඩොලර් බිලියන 14ක් දක්වා වැඩි කරගත යුතුයි. වෛබ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කළේ විදෙස් ණය ගෙවීම් වාහන ආනයනය වැනි කරුණුද සලකා බැලීමේදී මෙරට සතු සංචිත ප්‍රමාණවත් නොවන බවයි.
9: අවුරුද්දකට අපි ණය ගෙවන්න ඕනේ ණය ප්‍රතිව්‍යුහගත කරන එකට පස්සේ දළ වශයෙන් බිලියන 3ක් විතර අවුරුද්දට. ඒක වාහන ගෙන්නන්නත් අපි බිලියන 2ක් විතර වියදම් කරනවා. ඉතින් ඒ සංචිත අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩුවීමක් වුණොත් මට තාම මේ සංචිත ඇති කියලා කියන්න පුළුවන් තැනක නැහැ. අපි ඉන්නේ හරියටම සාමාන්‍ය භාෂාවක කියන්නේ වැට උඩ කියලා. ඉතින් ඒ සංචිත ටික හරියට කළමනාකරණය කරගත්තොත් පුළුවන් වෙයි. ඒක මූල්‍ය අරමුදලේ කියන්නේ පළවෙනි ගිවිසුම ගත්තොත් එහෙම ඒ ගිවිසුමේ තිබුණා අපි සංචිත බිලියන 14ක් විතර ගේන්න ඕනේ මේ වෙනකොට. සහ ඊට අමතරව තව 1.5 බිලියන විතර විදේශ වෙළඳපොලෙන් ගන්නත් තියෙනවා. ඉතින් ඒ තත්ත්වේ තියෙද්දි තාම අපිට වෙන සංචිත බිලියන 7යි. ඉතින් ඒ 7 එක නක ප්‍රමාණවත් නැහැ. මහ බැංකු අධිපතිවරයා කිව්ව විදිහට ඔව් කියන්නේ මේක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.
5: මේ අතර මෙම වසරේදී විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 9කට අධික මුදලක් අපේක්ෂා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ සභාපති කෝසල වික්‍රමසිංහ සඳහන් කළේ වසරකට නව ශ්‍රමිකයන් 11,000ක් පමණ කාර්යංශය මගින් විදේශගත කරන බවයි.
10: ශ්‍රී ලංකාව තමන්ගේ ආර්ථිකය විදේශීය විනිමය එපා ගැනීම ප්‍රධානම කාර්ය වෙලා තියෙනවා. දැන් විගමනික ප්‍රජාව ලංකාවට එවන ප්‍රේෂණ ඒකෙදී විගමනික ප්‍රජාව ලංකාවට එන ප්‍රේෂණ ක්‍රමයෙන් වැඩි වෙමින් 2024 බිලියන 7ක් වෙච්ච එක 2025 බිලියන 8ක් වුණා. එක 2026 බිලියන 9ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙනවා කියන අදහස තමයි අපිට තියෙන්නේ. මුල් මාස 4 වෙනකොට බිලියන 4.5ක් වගේ අගයක් වර්තා කරා.
5: සත්ව ආහාර හිඟවීමත් සමග උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර වෙළඳපොළට ලබා දීමේ ගැටලුවක් පැනනගී ඇති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බඩිරිඟු ආනයනය සඳහා රජය විසින් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි.
11: උත්සවයේ සමය දෙසැම්බර් මාසයේ වෙනවා ටික ඉදුමක් වෙනවා. අපි මූලික ගැටලුවා තියෙන්නේ සත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟවීම. විශේෂයෙන් සාකවලට පෝෂණ පොහොර වගේම සත්ව ආහාර තමයි සත්වන්ගේ පෝෂණය දෙන්න ඕනේ. ඉතින් හරි පෝෂණ මට්ටමින් සත්ව ආහාර අපිට නිෂ්පාදනය කරගන්න බැරි වුණොත් අපේ නිෂ්පාදන ඵලදායිතාවය අඩු වෙනවා. මේ අවස්ථාවේ එහෙම වෙලා තියෙනවා. මොකද අපිට බඩිරුම් හිඟයක් තියෙනවා. දේශීය බඩිරුම් ඔක්කොම අපි භාවිතා කළා ඉවරයි. ඉතින් අපි ඉල්ලුවා ආනයනය කරන්න බඩිරුම් කියලා. මුත් සතිය තාමත් ඒකෙන්
5: මෙම දිනවල එළවලු මිල ගණන් පහළ මට්ටමක පවතින බවයි දඹුල් ආර්ථික මධ්‍යස්ථානය පැවසුවේ. සීලියම් සඳහා විසඳුම් ලබා දීමට කටයුතු නොකළහොත් නැවත වරක් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිතිය ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජන ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේත සෝමරත්න සඳහන් කළේ දෙවන අදියරේදී රාජ්‍ය සේවා වෘත්තීය සමිතිද ඒකාබද්ධ කරගෙන වැඩවර්ජනක් ආරම්භ කරන බවයි.
12: වැඩවර්ජන කාල සීමාවේදී දුම්රිය 45ක් 50ක් දුවලා පුරසාරම් දොඩනවා නම් ඒ පිළිබඳව අපි අතිශය වීලුවක් ඉදිරියට තමයි මේක දකින්නේ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඕනෑම මොහොතක මේ අකාර්යක්ෂම පරිපාලනය ඉවත් කරන්න ජනාධිපතිවරයා හෝ ඇමතිවරයා තීන්දුව తీරන ගත්තොත් අපි අපේ වජනය අතිදවන් සූදානම්. සිදු නැත්තන් නැවත අපි දුම්රිය වෘත්තිය සමිති සහ රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකතු කරගෙන දෙවැනි අදියරේ දැවැන්ත විරෝධතාවයකට අපි එන බව ප්‍රකාශ කර සිටිනවා.
5: දින දෙකක වැඩවර්ජනයේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 4 කලාබයක් සිදු වී ඇති බවයි වෘත්තිය සමිතිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රියගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු පාඩුව මේ දක්වා ගණනය කර නොමැති බවයි. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම මගින්ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණාංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පවසනවා. එසේ නොපළ දින මගින්ටද රියතුරුට අමතරව දඩබණවන බවයි ඔහු පැවසුවේ.
13: හයිවේකට ඇතුල් කරන සියලු වාහන අතිපෙල් නීතිය ක්‍රියාත්මක කරනවා. පිටිපස සහ පිටුපස සියලු මාර්ගන හඳා අතිපෙල් තිබියුතු ඩීපෙල් නැතුව ඇතුල් කරොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. අවශ්‍ය දඩ මුදල් ඊට අනුව මගේ අතත් සීට්බෙල්ට පළඳින්න නැතුව යන එකත් වරදක් මේ නීතියට අනුව අනිවාර්යම සීට්බෙල්ට් එකක් තියෙනවා. සීට්බෙල්ට් පළඳින්න ඕන පැහැදිලි නැත්නම් ඒ මගින්ටත් දඩපත්‍රිකාවක් ලබා දෙන්න පුළුවන්.
5: නිෂ්පාදනයෙන්ම ආසන පටි සවිකර නොමැති පැරණි වාහන සඳහා එම පහසුකම සපයා ගැනීමට රජය විසින් අවස්ථා 4කදී ගැසට් නිවේදන මගින් සහන කාලයක් ලබා දුන් බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
14: අපි අවස්ථා දුන්නා වාහනේ සීට් බෙල්ට් හයි කරලා නැති වාහනවල සීට් බෙල්ට් හයි කරන්න. එහෙම හයි කරගත්තාට පමණයි අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. කිලෝමීටර් 5000ට වඩා යන මගී ප්‍රවාහනය කරන හැම වාහනයක්ම ට්‍රිප් ගියත් කොහේ ගියත් වන්දනාව ගියත් අනිවාර්යයෙන්ම මාසෙකට සැරයක් යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂණයක් කරලා සහතිකයක් අතේ තියෙන්න ඕනේ. ඒ නිසා මයි කාර් මයි පැට්‍රල් කියලා ගෙදර මිදුලෙන්ක් කරගත්තට කමක් නැහැ. පාරර නම් එන්න හිතන්න එපා. මේ සහතිකේ ගන්න තියෙන්නේ ගරාජ් වලින්. දැන් අපි මෙට්‍රෝ පටන් ගන්න තියෙනවා. මෙට්‍රෝ බස් එක ස්ටාර්ට් කරන්නේ ඇල්කොහොල් ටෙස්ට් එක කරලා. බස් එකේම තියෙනවා පොඩි ගැජට් එකක්. එතකොට තත්පර ගානින් අය බීල නැත්තම් හොන්නනො නැත්තම් ස්ටාර්ට් වෙන්නේ
5: නැහැ. තාක්ෂණයේ නිසි ලෙස භාවිත නොකිරීම හමුවේ විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
15: හැබැයි මේ තාක්ෂණ විප්ලවයේ හමුවේ අපි අමතක නොකළ යුතු තවත් පැත්තක් තියෙනවා. තාක්ෂණය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. කෘතිම බුද්ධියේ ශීඝ්‍ර වර්ධනයත් සමග සයිබර් ආරක්ෂා පිළිබඳ තර්ජන, දත්තවල පෞද්ගලිකතාවය බිඳ වැටීම, ව්‍යාජ තොරතුරු සමාජගත වීම සහ ඇල්ගොරිතම් මගින් ඇතිවිය හැකි පක්ෂපාතිත්වය වැනි අභියෝග රැසකටත් අපි මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අපිට හිතන්න වෙන දෙයක් තමයි මේක තුලින් අපේ හිතීමේ හැකියාව ටිකක් මොට්ට කරන්නත් ඉඩ තියෙනවා. අසයින්මන්ට් එකක් ආපු ගමන් Google කරලා උත්තරේ හොයන්න පුරුදු වෙලා තියෙනවා නේද? මේක ගැන අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ChatGPT වලින් උත්තර හොයලා අපිට ලෝකයේ අපි සමාජයක් හැටියට මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බෑ.
5: මේ අතර ජනතා තනි පක්ෂ පාලනයක් රට තුළ ගොඩනැගීමට උත්සාහ ධර්මයෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.
16: අද මේ හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරලා තනි පක්ෂ පාලනයක් රට තුළ ඇතිකි. තනි පක්ෂ පාලනයක් රට තුළ ඇති වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ හැරුණුකොට වෙනත් කිසිම පක්ෂයකට ඉඩක් නැහැ. දේශපාලන නිදහසක්, භාෂණයේ නිදහසක්, රැස්වීමේ නිදහසක් නැහැ. මුළු රටම ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවේ සදාකාලික වහලුන් බවට පත් කරන එක්තරා අන්දමක දේශීය යටත් විජිතවාදී ක්‍රමවේදයකට මුළු රටම යොමු කරන්නටයි මේ රජය මේ පියවර තබන්නේ.
5: පොදුජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමකේ සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ සම්බන්ධයෙන් ඇතිමුණු අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.
17: අපි දන්නවා පහුගිය දවස්වල ඉතාමත් ඉස්මතු වෙච්ච කාරණයක් තමයි ඊමේල් පණිවිඩ හුවමාරු වෙලා තියෙනවා කියන කාරණේ. නමුත් මෙහි මේ කරුණු විකෘති කිරීමක් තියෙනවා. විශේෂයෙන් මේක අපි සඳහන් කරන්න ඕන. නාමල් රාජපක්ෂ මැතිතුමා සහ ඔය කියන යාබස් සමාගමේ කිසිම පාර්ශවයක් අතර ඊමේල් හුවමාරු වෙලා නැහැ. ඒ ඊමේල් හුවමාරු වෙලා තියෙන අභ්‍යන්තර පාර්ශවයන් අතර හුවමාරු වෙච්ච ඊමේල් පණිවිඩ කිහිපයක් ගැන තමයි. නමුත් එළියේදී කියන්නේ මේක නාමල් රාජපක්ෂත් එක්ක නාමල් රාජපක්ෂ මේ අල්ලස් ගැනීමේ චේතනාවෙන් ඊමේල් පණිවිඩත් හුවමාරු කරගෙන තියෙනවා. මේ ඔක්කොම ටික අහුවෙලා තියෙනවා කියලා. මේක සම්පූර්ණ
5: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ නාමල් රාජපක්ෂ පිළිබඳ ඉදිරි තීරණ අධිකරණයේ විසින් ගනු ඇති බවයි.
18: නාමල්ලා දානවද නොදානවද කියන එක ජාතික ජනබලවේගයේ කාර්යභාරය නෙවෙයි. නාමල්ලා දැන් මේ කරපු දේවල් තමයි දැන් මේ තමන් ඉදිරියට ඇවිල්ලා ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. එතන නාමල්ලා යනු රාජපක්ෂ පවුල යනු විශේෂයෙන්ම අපේ රටේ විශේෂ වූ පවුලක්. ඒ පවුල ඇතුලේ තියෙන්නේ හොරකම වංචාව දූෂණය කියන එක මුළු රටම දන්නවා. ඒ පවුලත් එක්ක සහ ඒ පවුලත් එක්ක බද්ධ වෙච්ච හැම කෙනත් එක්කම හොරකම වංචාව තුල් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා, ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතන ඇතුලේ ගන්න තීන්දු තීරණ අනුව එයාගේ අනාගතය තීන්දු වෙවි. ඒක ජාතික ජනබල සතු කාර්යභාරයක් නෙවෙයි.
19: විදේශ සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
5: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව පනතකට අත්සන් තබා තිබෙනවා. ඒ රුසියාවට සහ ඉරානයට සම්පාදක පැනවීමේ අරමුණින්. මෙම පනතට අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බල හිමිවනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බල හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262ට 159ක් ලෙස අදාළ පනත සම්මත වීමෙන් දින දෙකකට පසුවයි. යුක්රේනයේ වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභාව ප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්සි ග්‍රෑම් සිහිපත් කරමින් මෙම පනත ඔහුගේ නමින් නම් කරනු ලැබුවා. නව නීති රුසියානු රාජ්‍ය නිලධාරීන් බැංකු බලශක්ති අංශ මෙන්ම රුසියානු හමුදා මෙහෙයුම්වලට සහය දක්වන විදේශීය ආයතනවලට අදාළ වනු ඇත. රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට එමගින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විශේෂඥයන් සඳහන් කළේ. මේ අතර ග්‍රීන්ලන්තයේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට අමෙරිකාව සහ ඩෙන්මාර්කයේ තීරණය කර තිබෙනවා. සියට්‍රුස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අමෙරිකාව කිසිදු කැපකිරීමකින් තොරව මෙම ගිවිසුමට එළඹෙන බවයි. ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය දේ සිදු කිරීමට ගිවිසුමෙන් අමෙරිකාවට අවශ්‍ය හිමිවන බවයි ඔහු සඳහන් කළේ. කිසිදු අමෙරිකානු විරුද්ධවාදියෙකුට ග්‍රීන්ලන්තයේ හමුදා පැවැත්මක් පවත්වා ගැනීමට හෝ ග්‍රීන්ලන්තයේ සංවේදී ආයෝජන සිදුකිරීමට නොහැකි බවට රීතියක්ද ගිවිසුමට අයත්. ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. යලි සිරස්තල බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්. ජලාශවල ජලධාරිතාවේ 33%ක් දක්වා පහතට. අධිවේගී ආසනපටි නොපළඳින මගීන්ට දඩ. උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර හිඟයක් ඇතිවන ලකුණු. රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට අමෙරිකාවෙන් තීරු බදු. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැදී සිටින පෑන් පෑපුවත් සමගින්.
19: පුරා සිරසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: විජේ දේවරකොණ්ඩව මෙච්චර කාලෙකට අපි දැකලා නැති වෙනස්ම විදිහකට දකින්න ලැබෙන අලුත්ම මූවි එක තමයි රණබාලි.
2: ඉන්දියාවේ බ්‍රිටිෂ් රූල් එක තිබුණු කාලේ බෑක්ග්‍රවුන්ඩ් කරගෙන තමයි මේ මූවි එකේ ස්ටෝරි එක බිල්ඩ් වෙන්නේ.
1: මේ ෆිල්ම් එකේ රශ්මිකා මන්දනත් ජයම්ම කියන මේන් කැරක්ටර් එකකින් අපිට හම් වෙනවා.
2: හැබැයි මේ මූවි එකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි හොලිවුඩ් ඇක්ටර් ආනෝල්ඩ් වෝස්ලු මේ ෆිල්ම් එකේ විලන්ගේ කැරක්ටර් එක කරන එක.
1: බ්‍රිටිෂ් ඔෆිසර්ස්ලගෙන් තමන්ගේ මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකම් වලට එරෙහිව සටන් කරන විජේගේ කැරක්ටර් එකත් එක්ක රණබාලි අපිව අරගෙන යන්නේ වෙනස්ම කාලයකට වෙනස්ම ලෝකයකට.
2: ඔක්තෝබර් 16 වෙනිදා ඉඳන් මේ මූවි එක වෝල්ඩ් වයිඩ් රිලීස් වෙනවා.
0: Talk of the Town.
3: අනුවටයි 98.2 98.7

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011732000 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: සිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි. 7 අප් ඉතිරි රුපියල් 140යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ් සිටි.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා.
8: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
11: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. මාස 60%ක් දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම. සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
12: 98.2 98.4
13: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සියත බණ මඩුව. මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පතුම ස්වාමීන් වහන්සේ.
2: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
3: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
2: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
4: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition. Ceylon Bankota Euromoney සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. Ceylon Bankota 2026 Euromoney සම්මානයෙන් පෙරුම් ලබයි.
6: 2025 GDP 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා.
10: එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: ලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින්. 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.

0: දැන් වෙලාව දවල් 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: இந்தியா டாப் ஸ்டோரி.
1: முதல் கொள்ள கேமகட உற்சாகல தெதனே கத்தடங்குவட்ட ත්‍රිකුණාමලයේ අනුරාධපුර හන්දිය ප්‍රදේශයේදී මත්පැන් අලෙවිසලකට ඇතුළු වී ගිනියවියක් පෙන්වා මුදල් කොල්ල කෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරන අත්අඩංගුවට ගෙන ඇත්තේ උපුවෙලි ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක රැඳී සිටියදී. සැකකරන අතරින් එක් අයෙක් උපුවෙලි පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් වරේ. ඔහු කිලිපුංචිමලයේ ප්‍රදේශයේ වෙඩිබෙහෙත් ගබඩාවකට අනුයුක්තව සේවය කරන බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුන් හක්පන ප්‍රදේශයේ පදිංචි 56 හා 61 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් සතුව තිබී කොල්ලකන් ලද රුපියල් 11,500ක මුදලක් T56 ගිනියවියක් හා පතුරු 29ක්ද සුවාගනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. ගෝලීය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ දැඩි සේවක හිඟයක් මතුවෙමින් ඇති බවට අනතුරු අංගවා තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි. මෙම වාර්තාව සකස් වී ඇත්තේ රටවල 122ක දක්ත මත පතන අපයි. ලෝපුරා වෛද්‍යවරුන්ගෙන් 5%කට අධික ප්‍රමාණයක් වයස අවුරුදු 55ට වැඩිවන අතර ඔවුන් ඉදිරි දශකය තුළ විශ්‍රාමයාමට නියමිතව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ.
0: අනුග්‍රහය සනසලා මෙතෝලි සෑම මොහොතක්ම

0: ප්‍රොජෙක්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ ටිකක් හිමින් යන්කෝනේ.
2: ඇයි බයද?
1: පේන්නේ නැද්දනේ මේ වැස්සත් එක්ක පාර හොඳටම දෙමිලා තියන්නේ. ආ ලිස්සුවනේ මං කිව්වා.
3: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: Weekend Seattle
4: Divine Apurah.

0: මිස් හොද්ද කූල්ද
1: කූල් මොකද මම හොට්නේ
0: ඒකනම් ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි Hot and spicy with sudu kochi. Kochi. Moni siyatama havasa dekata. Sudu kochi ta. Miss, miss. Excuse me, miss.
1: No, no, no. Umma nang short time ke de vitarai.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
3: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: වාසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත්යක් ඉදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732,000 NIBM The City University. The place to be.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
12: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
13: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
14: Weekend Theater. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
5: අහසින් වැටෙන එක.
4: ඔව් කියනකෝ අහසින්.
5: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
4: කියනකෝ.
5: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
4: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
6: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
7: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
1: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
17: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට
18: real මපට experience එකකට ඇල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
3: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 011 4 700 550.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC
7: Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
1: ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000. දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
4: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
1: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
6: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
12: Avan Second Phone Deyak Adake Vanna Ganna.
19: Avan Stick and Tick Up Pay.
0: Freelance Obavinuinma Nirmaniya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi-Card
3: currency access සහ තවත් බොහෝ දේ.
20: අදම combank.lk වෙත පිවිසෙන්න.
21: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INC සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0774 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.
22: Stars Milan Parashurai Europe පිටවල ගුණේ පෙරී Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් Star කෙනෙක් කරන්න.
23: Stars Milan Pasta.
24: කවදත් කාගෙත් නිවසේ පළමු රැක වර්ණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
25: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, Fungus, Dirt වලට කිසිම chance එකක් නැහැ.
26: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
27: ඉස්කෝලේ හතවස්සරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙත් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
28: යත පොකට් මනි.
27: සතියේ දවස් 5ම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: ගෙදරින් හැමදේටම සල්ලිල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2025 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
5: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
9: Hari giye harima tanata giye inda. LOLC ekenne loan ekak gatte.
10: Maath hariyanna kiyala hari tanatama yanna one.
11: LOLC Finance. Hariyanna harima tana. Wedi vistara sadaha 0115 715 555 amathanna.
12: Pagil's Food City Satyanti Aduma Mila Perelia Gaslabu kilogram ekak Velandapola Mila rupiyal 260 Ape Mila rupiyal 200 Salaya kilogram ekak Velandapola Mila rupiyal 650 Ape Mila rupiyal 570 Mema Mila ganan pera denundimakin torawa wenas wiya kiya Mema dimana walangwanne 2026 September 19 sita 21 dakwa Tugawasan wenu durupamanai kondisi sahithai
13: Ehi mata aithi hama deema magin æth wenne
14: Æthuna dewal gana hithaddi Langin me innaya wala peenne ne kiyen
15: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී
16: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ
17: අම්ම සල්ලි දාන්නද
16: ඔව් සල්ලි දාන්න
17: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කණ්ණාඩි වෙන්න
16: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න
18: Lanka rating BBB minus stable outlook balapatra bi mulya samagamuki Sri Lanka tanpadu rakshana yojana kramay samajike
19: Theater Tele Depaya Aluth kalawakata tele natya pelak balanna
20: Oya inne 10 weni olamulani eyaage taatta namavi
21: Eka wage hatak inna vikara roopi loke haten ekak unu puduma rajek
22: Rajiruwa gobbya
23: Ei kata gobbya to gobbya kiwe
24: නිලබල කරේති ඔල මොල පුරේ
25: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්
26: වීකන් සියත
27: අනුවටයි 0.2 අනුවටයි 0.4 සියත දිව

0: දැන් වෙලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: Kolkata top story.
1: දෙහිවරයන්ට දැනුම් දීමක්. මාතර සිට හම්බන්තොට හරහා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ක් මීටර් 2.5ක් දක්වා ඉහළ යනු ඇති. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. ඉරානයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මිල ඉහළ යාමෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. මෙම ගැටලුව විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බවද එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. යුද ගැටුම්වලින් හානි වූ පොදු පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි ඉරානය පැවසුවේ.
0: Top story. Anugrahaya.
2: Senehasin aadarin hadavat sanasala.
3: Nidoli. Sam Mohata.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ජපන් තාක්ෂණින් ජපානෙම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය Aqua Prius XU වැනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLA ටෙක්නොලොජි එක Wagoneer Series සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයේට ජපන් බැටරියක්

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive ekak wen karawa ganna. Amathanna 01117866.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
7: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
8: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
12: අවන්ස් ටිකෙන් ටික පේ
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
15: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
16: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
17: Hi, I'm Shenya. For in campus, I'm going to go to Thailand. I'm going to go to Thailand. Visa documents, prashna mukut manatua. Hita ganwat bari ikmanata. Thailand tavela mage degree ka patanganna mata puluwan una.
18: Jeevithe vinas karana heenata danma katha karanna. Global University Partners. 0.718 0.92 0.27 777.
19: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න
20: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙත මෙගා වට්ටම් සාරාස්ත්‍රිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කාගිල්
21: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
22: Theater Tele දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
23: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
24: මොකද මේ වගේ
22: කියන්නේ? සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
24: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
25: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්.
26: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0779යි 6767යි 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
1: Stars Milan Pastas Stars Milan Pastas
2: ඕෂදායි දුවරන් පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න
1: Milan Pastas
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
4: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
7: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gift Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard wire. දැන් දම් පාටින් ACL Fireguard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා.
10: අර ගම්මිරිස්. ඉස්කෝලේ 7 වසරින් ඉගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු. අද pocket money challenge එකෙත් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ pocket money දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0814යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: Yatha pocket money.
10: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: Weekend Yatha.
12: Divine Apurah.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට, ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0.76252230.
4: Kagil's Food City Satyanti Aduma Mila Peraliya Carrot kilogram ekak Velandapala Mila rupiyal 400ai Ape Mila rupiyal 250ai Kekeri kilogram ekak Velandapala Mila rupiyal 280ai Ape Mila rupiyal 80ai Mema Mila ganan pera danundimekin torawa wenas wi hakiya Mema dimana walanguwanne 2026 September 19 sita 21 dakwa Toga awasanu wedaturu pamanai Kondisi sahithai
5: Ceylon Bankota Euro Money sammana deka Akandawa dewanawarata Sri Lankawe paribhogika addakim sadaha visheshtatama bankuwa lesa Sri Lankawe suluha madhyama parimana vyapara sadaha visheshtatama
6: ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. 26 by NIBM where innovation earns recognition.
8: ඇයි මට අයිති හැම දෙම මගින් ඈත් වෙන්නේ?
9: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
8: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
10: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
11: එන්න රුපියල්

0: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තෙ?
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: දැන් වෙලාව හවස තුනයි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: පැමිණිලි සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් අංකයක්. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා සහ මහජන පීඩාවන් පිළිබඳ දැනුම් දීම සඳහා නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 0.74245.32.02 අංකයට WhatsApp මගින් තොරතුරු දැනුම් දිය හැකි. මෝටර් රථ රියාපදිංචි කිරීමේදී ඇතිවන ගැටලු හෝ ඒහා සම්බන්ධ යම් අක්‍රමිකතාවක් වන්නේ නම් තොරතුරු දැනුම් දීමට අවස්ථාව හිමිවනු ඇති. රථ වාහන මගින් ජනතාවට සිදුවන පීඩාවන් පිළිබඳව ලිඛිතව නව WhatsApp අංකය මගින් දැනුම් දිය හැකි. දැන් විදේශ පුවතක්. ඉස්ලාමාබාද් ගිවිසුමට නැවත පැමිණීම සඳහා උත්සාහයන් ක්‍රියාත්මක බව ඉරානය පවසනවා. ඒ සඳහා ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙම ගිවිසුමට යුද්ධයට සම්බන්ධ සෙසු පාර්ශවද අනුගත විය යුතු බවයි ඉරානය සඳහන් කළේ.
0: Top story. Anugrahaya.
2: Senehasin nadarin hadavat sanasala. Metoli. Sam mohotak.

0: හර්ඩිබි යුත් ප්ලස්සිතරුම් ගිනුමා.
1: මේ දවස්සල මගේ කාරය ගමුතුයි වගේ. බහනි පැත්ත රදිනෝ වගේ
2: ටයිලටික චෙක්කර ගත්තු නරගද
1: ටය මංගිතුව සස්පේෂන් නවලක් කියලා
2: සස්පේෂන් එකට කලින් බලන්න ඕනේ ටයිරටික කාරක පාරට අල්ලගෙනන්නේ ටයර හැදරනි.
3: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයයක
4: GT රේඩියල් 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: Rocão AT. Rocão AT.
1: මේ කල්පනා කළේ වැඩසටහන පටන් ගන්නකොටම කොහොම හරි කරලා සප්නව ආක්ටික් පැත්තට යවාගන්න ක්‍රමවේදයක් හදාගන්න.
2: මගේ නම් දැන් මෙහෙම ලොකු ආසාවක් නෑ ආක්ටික් පැත්තට යන්න. මොකද ආක්ටික් පැත්තට යනවනම් සැත්කම් කරගෙන දත් ගලෝගෙන එහෙමයි යන්න ඕන.
1: වැඩේ ටිකක් දන්නවා සප්න. එහෙනම් ඒ උප්පර වැට්ටිය හරියන්නේ නෑ. සුබ සන්ධ්‍යාවක්. අදත් ලෝකෙ වටේ යන්න ඔන්න අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ.
2: සුබ සන්ධ්‍යාවක්. ඔබට මතකනේ කාලෙකට කලින් ලංකාවේ රාජ්‍ය වේදන් කප්පාදු කළා, ඒ වගේම ඔය රාජ්‍ය නිලධාරීන්ට දෙන තෙල් දීමනා හැම අඩු කළා. දැන් ඔන්න ඒ වැඩේම තව රටක කරනවලු. ඇයි ඒගොල්ලන්ට මෙහෙම දේවල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? අපි මේ ගැන විස්තර ඔබට කියනවා හවස 5ට කලින්. ඩයනා කුමරිය, ඔබට මේ නම ඇහුනහම මතක් වෙන්නේ ආදර කතාවක්. හැබැයි ආදර කතාව අන්තිමට කෙලවර වුණේ කඳුලකි. ඩයනා කුමරියගේ ගවුමක් වෙන්දේසියකට දාලා. මේක එසේ මෙසේ ගවුමක් නෙවෙයි. අපි මේ ගැනත් විස්තර හොයාගෙන ආවා ඔබට කියන්න.
1: එහෙනම් අපි අං වීසා නැතුව ලෝකෙ වටේ. මම නිශාන්.
2: මම සප්න.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2008 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0.117 888 666. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
3: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
8: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
11: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
10: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
11: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
10: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.714151 WhatsApp කරන්න.
11: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
14: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි
15: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සියත් TV තුලින්.

0: 1994 අවුරුද්දේ ඔන්න එක හැන්දෑ වරුවක චාල්ස් කුමාරයා එක්ක ඩයනා කුමාරි එළියට යන්න හිම නැත්තම් ඊවිනින් පාටි එකකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් ඉතින් චාල්ස් ඉදර නෑ, ඩයනා ලෑස්ති වෙනවා. ඔන්න ඔය අතරේ ඩයනාට ආරංචියක් එනවා තමන් කවදාවත් අහන්න කැමති නැති. ඒ තමයි ප්‍රින්ස් චාල්ස් සහ කැබිලා පාක අතර සම්බන්ධයක් තියෙනවා කියලා චාල්ස් පිළිගත්ත කියන ආරංචිය.
1: ඒ සිද්ධියත් එක්ක මුළු ලෝකෙම ආකර්ෂණේ චාල්ස් කුමාරයා පැත්තට තමයි ගියේ. හැබැයි ඊට පැය කිහිපයකට පස්සේ ඩයනා කුමාරි ඒ ආකර්ෂණේ ආපහු තමන්ගේ පැත්තට යොමු කරගත්තා. මේ සිද්ධිය වෙච්ච දවසේ සැඳෑ සාදයක් තිබුණා. මේ සැඳෑ සාදයට ඇය ඇඳගෙන ගියේ කළු පැහැති සිල්ක් ගවුමක්. මේ ගවුම නිර්මාණය කරලා තිබුණේ ක්‍රිස්ටිනා කියන ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින්. වැඩේ කියන්නේ නිශාන්, එදා මේ සාදයට ඩයනා කුමාරි මුලින් ඇඳගෙන යන්න තීරණය තිබුණේ මේ ගවුම නෙවෙයි. හැබැයි පස්සේ ඇයි තීරණය කරනවා මේ කළු පැහැති ගවුම මේ සාදයට ඇඳගෙන යන්න ඕනේ කියලා.
0: සාමාන්‍යයෙන් සප්න රජපෞලේ අය අඳින පළඳින විදිහක් තියෙනවා. අර ලොකු රවුම් තොප්පියක් දාලා, ඇඟ වැහෙන ඇඳුමක් කැඳලා, අරන් යන අත් බෑග් තියෙනවා. ඔය වගේ හරි සම්ප්‍රදායන කුලෝ තමයි ඒගොල්ලෝ වැඩේට කොහෙති වුණත් සහභාගි වෙන්නේ. හැබැයි මේ ගවුම එහෙම එකක් නෙවෙයි. ආහා, මේක කර පේන්න එකක්, ඇඟ හැඩට කැපිලා පේන්න තියෙන ගවුමක්. ඒ වගේ මම කිසිම හිස් පලඳනාවක් පලඳගෙන යන්නේ නැහැ. ඉතින් මේක දැක්ක ගමන් ඩයනා කුමාරි කොහොමත් ලස්සනයිනේ. ඉතින් යාව කැපිලා පේනවා. ඉතින් මේ කළු පාට ගවුමට නමක් වැටුණා ඒ සිද්ධියෙන් පස්සේ පලිගැනීමේ ඇඳුම කියලා. ඔන්න මේ පලිගැනීමේ ඇඳුම තමයි මේ විදිහට ප්‍රසිද්ධ වෙන්දේසිය විකිණෙන්නේ.
1: මේ වෙන්දේසිය තියෙන්නේ ලබන දෙසැම්බර් මාසෙ. මේකෙදි මේ ගවුම ඇමරිකා ඩොලර් $03,00,000 විතර මුදලකට, මේ වෙන්දේසියෙදි මේ ගවුම ඇමරිකා ඩොලර් $03,00,000 වගේ මුදලකට අලෙවි වෙයි කියලා දැනට පුරෝකථනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ නිශාන්, මේ සාදයට ඩයනා කුමාරි ආපු මෝටර රථය මීට පෙර වෙන්දේසියකට යොමු කරලා තිබුණා. මේක මේ ජගුව වර්ගයේ මෝටර රථයක්. මේක ඒ වෙන්දේසියෙදි පවුම් 66,250 මුදලකට අලෙවි වෙලා තිබුණා. ඉතින් මේ ගවුම ඩොලර් $03,00,000යි කියලා දැම්ම පුරෝකථනය කරන එක සාධාරණයි.

0: After levels, psychology, biomedical science and nursing study කරන්න. Althea සමග එකතු වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානා උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
6: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව සීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න. 0710-777-333.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැම temperature කරගන්න නියම බටල්වත්ත බට
18: real මට experience එකකට නැල්වත්ත බට
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
22: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්.
23: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
25: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111-544-5000.
26: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: Let's Vietjet.
29: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
30: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
31: Avance Ken Pona Deyak, Adake Vanna Ganna.
32: Avance Ticken Ticka Pay.
33: Freelance Obavinwinma Nirmaniyakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
34: අදම combank.lk වෙත පිවිසෙන්න.
35: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
36: වැඩි විස්තර සඳහා 0779-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
37: Stars Milan Parashadai Durum Pitivala Gunay Piri Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවන් Star Kelly කරන්න.
38: Stars Milan Pasta
0: තවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ
2: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
3: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද pocket money challenge එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න මෙන්න මේ වගේ pocket money දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714151 අපිට whatsapp කරන්න
4: සතිය
3: දවස් පහේම උදේ 5යි කාලට සියත FM මහන්න
5: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
6: ඔයාට මෙහෙම හිතෙනවා
7: අපි ආයේ හමු නොවෙන
5: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ
8: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
9: සින්දු සියත අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
12: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
13: වීකෙන්ඩ් සියත
14: දෙවයින පුරා

0: ඔන්න ඇමරිකාව කියනවා පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ අවියක් යොදවලා තියෙනවා කියලා. මේක පිළි අරන් තියෙනවා. එහෙම ප්‍රහාරාත්මක හැකියාවක් ඇමරිකාව සතුයි කියලා පිළිගත්ත පළවෙනි අවස්ථාව තමයි මේ දෙන සතුරු ක්‍රියාකාරකම් වලින් ඇමරිකාවේ හමුදාව ආරක්ෂා කරගන්න මේ අවිය යොදවලා තියෙනවා කියලා එරට ගුවන් හමුදා ලේකම් ට්‍රොයි මෙන්ක් කියලා තියෙනවා.
1: ඔබ කල්පනා කරයි ඇයි මේ ඇමරිකාව මේ විදිහට හදිස්සියෙම අභ්‍යවකාශ අවියක් නිර්මාණය කරලා ඒක මේ විදිහට ස්ථානගත කරලා තියෙන්නේ කියලා. දැන් මේ ඇමරිකාවේ ගුවන් හමුදා ලේකම්වරයා කියන විදිහට මේ වෙනකොට ඇමරිකාවට තියෙන තර්ජන විවිධ විදිහට පරිණාමය වෙමින් පවතිනවා. මෙන්න මේ තර්ජන වලට මුහුණ දෙන්න තමයි මේ වගේ පියවරක් ගත්තේ කියලයි ඇමරිකාවේ ගුවන් හමුදා ලේකම්වරයා සඳහන් කළේ. හැබැයි මෙයා මේ අවිය ක්‍රියාත්මක වෙන විදිහ ගැන, මේකෙන් ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ආකාරය ගැන කිසිම පැහැදිලි කිරීමක් කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඇමරිකාවේ අනෙක් රාජ්‍ය නිලධාරියනුත් මේ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් කළේ නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. නිසන් දන්නවද ඇමරිකාවේ තියෙනවා විශේෂ බලකායක්? මේ බලකාය නම් කරලා තියෙන්නේ ඇමරිකා අභ්‍යවකාශ බලකාය කියලා.
0: ඔව් ඔව්, මේට කාලයකට කලින් අපි ට්‍රම්ප් මහත්තයලා තේබිබීන් දෙද්දි නිකන් ආපු අදහසක් තමයි ඔය ක්‍රියාත්මක වුණේ සප්න. බලන්න ඔය ගියපු දුර මේ වැඩි කියන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මොකක්ද දන්නවද? මේ ප්‍රශ්නේ තමයි 1967 දී ගිවිසුමක් අත්සන් කරා ලෝකේ රටවල් මේ පෘථිවි කක්ෂයේ විනාශකාරී අවි පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඔන්න මේ කතාව දැනගත්ත ගමන් චීනට අගල් ඇමරිකාවට කියනවා අභ්‍යවකාශ යුද්ධයකට සූදානම් වෙන්න ඉතින් ඉන්නවා නම් වහාම ඒක නතර කරන්න. මට නම් සිකුරුයි, අපිට සිකුරුට අමතරව දවසක මේ ගිනි කෙලිත් බලන්න වෙනවාමයි.

0: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: Stars Milan Pastas. Stars Milan
4: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න
5: මිලාන් පාස්තා.
6: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: නොතරයේ පෙරලි කරන NLB Mega Power දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
10: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
11: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
12: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී.

0: ඔස්සෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: DHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: Yapo pocket money.

0: වෙලාව හවස 4:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: यह था टॉप स्टोरी।
1: මුදල් වංචාවකට කාන්තාවන් දෙදෙනෙකු රිමාන්ඩ්. පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා පුද්ගලික ආයතනයක් මගින් මුදල් ලබාගෙන වංචා කළ බවට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 245ක්. එම් මිරිහාන විශේෂ අපරාධ විමර්ශනංශය වෙතයි. සිද්ධියට සම්බන්ධව පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. එම ආයතනයේ ප්‍රධාන අලෙවි කළමනාකරු වශයෙන් සහ මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම වංචාවට ආධාර අනුබල දීමේ චෝදනා මතයි. විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත සැකකාරියන් සතුව තිබූ මෝටර් රථ 4ක්ද පොලිස් බහරයට ගත්තා. ඔවුන් කහවත්ත සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි 30 හැවිරිදි සහ 31 හැවිරිදි සැකකාරියන් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ගිනි අවි 3ක් සහ හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොහුවල විජයබාමාවතේ පිහිටි නිවසක සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 78ක් හා ෂොට්කටස් වර්ගයේ ගිනි අවි 3ක් එම උණ්ඩ 8ක් පොලිස් බහරයට ගත්තා. මද්‍රව්‍ය සහ ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ අවුරුදු 56ක පුද්ගලෙක්. ඔහුට මද්‍රව්‍ය ප්‍රවාහණයට ආධාර අනුබල දුන් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 39ක පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත්තා.
0: අනුග්‍රහය
2: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
3: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා සියත දිවයිනපුරා

0: අපේ ඔෆිස් එකෙන් හිටපු ගමන් ටුවර්ස් එහෙම සෙට් කරනවානේ. මම්මේ ළඟදි මැනේජ්මන්ට් එකට කිව්වා දැන් හැමදාම මේ ලස්සන රටවල් බලන්න යන්න. ඒක හිම තියෙන රටක් බලන්න අපි කාව හරි යමු. ඔය ආක්ටික් කලාපෙට ඇන්ටාක්ටිකාවට එහෙම යවන්න පුළුවන් ඉතින්. මගේ පොඩි අදහසක් තියෙනවා සප්නෝ මේ ගමනට කොහොමාරි සහභාගී කරවන්න.
1: මේ දවස්වල මම වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ. ඒක හින්දා මම මේ දවස්වල බොහොම කැමැත්තෙන් මේ ටුවර් එක ඔයාට ආපහු ප්‍රදානය කරනවා.
0: අන්න ඒකයි. අපි ඔයාව යවන්නේ වැඩ ගොඩක හිර වෙලා ස්ට්‍රෙස් වෙනවට වඩා. කැමති නැද්ද ආක්ටික් පැත්තේ යන්න? හැබැයි මේ කතාව ඇහුවට පස්සේ ඔබ ඒ පැත්ත යන්න හිතන් ඉන්නවා නම් ඒ අදහස සපන වගේම වෙනස් කර ගන්නවා. අපේ බඩ ඇතුලේ තියෙනවානේ පෑන් විල්ලක් තරම්වත් නැති පුංචි ඉන්ද්‍රියක්. අපි මේකට කියනවා උණ්ඩුක පුච්චය කියලා. සාමාන්‍යයෙන් ඒක තිබුණට අපිට එහෙම විශේෂයෙන් ඒක ඕන වෙන එකක් නෙවෙයි. හැබැයි මොකක් හරි හේතුවක් හින්දා අපේ ආහාර මාර්ගයේ දිගේ ගිහිල්ලා නිකන් ඔය මිරිස් පොත්තක් හරි මොනවා හරි එකක් ඔක ඇතුළට ගියොත් තරහා ගන්න බැරි වේදනාවක් එනවා. ඔය කාලෙකට කලින් මිනිසු පරිණාමය වෙන්න කලින් ඕකත් නිකන් ආමාශයේ තවත් ක්‍රියාකාරී කොටසක් විදිහට තිබුණා කියලා කියනවා. මොකද කොළ වර්ග වැඩිපුර ආහාරයට ගත්තාම ඔය උණ්ඩුක පුච්චි කියන අවයව ඇතුළට ගිහිල්ලා ඕක ප්‍රොසෙස් වෙලා එළියට ආපු කතන්දරයක් කියනවා. ඒ කාල පිටියේ නෑනේ ඇත්තද කියලා බලන්න නේද? කොහොම වුණත් ශීත කාලේ ඇන්ටාක්ටිකාවට යනවා නම් ඔන්න ඔය කියන අනවශ්‍ය ඉන්ද්‍රිය අයින් කළා යන එක කෝකටත් හොඳයි කියලා බලධාරීන් කියනවා. ඒ විතරක් නෙමෙයි දත්වල ප්‍රශ්නයක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔය විස්ඩම් ටූත් එහෙම නැත්නම් ඥාන දත් කියලා කියන්නේ. ආන් ඒව කලින් ඇවිල්ලා නැත්නම් හරි වෙලාවට ඕවත් ගලවලා කරලා දත් ටිකක් සුද්ධ කරගෙන යන්න ඕනි. ඇයි මේ විදිහට කියන්නේ?
1: මේකට හේතුවක් තියෙනවා නිශාන්. දැන් නිල වෛද්‍ය වාර්තා කියවුවහම තමයි අපිට තේරෙන්නේ මේ කියන මාර්ගෝපදේශ හරි තාර්කිකයි කියලා. දැන් ඔබ දන්නවනේ මේ ඇන්ටාක්ටිකාව කියලා කියන්නේ හරි අභියෝගාත්මක පරිසරයක්. මේකට මාස 6ක් එක දිගට කළුවරයි. ඒ වගේම සීත කාලෙට දැඩි සීතලක් වෙන මුළු මුහුදම අයිස් වෙනවා, මිදිල යනවා. මේ වගේ අභියෝගාත්මක පරිසරයක ජීවත් වෙද්දී මේ කියන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ජීවිතයට සුබයි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. දැන් මේ මාර්ගෝපදේශ අනුගමනය කරන්න කියලා කියන්නේ ඔය කඳවුරුවල තනියම සේවය කරන වෛද්‍යවරුන්ට, ඒ වගේම මේ කඳවුරුවල ස්ථිර පදිංචියට යන පිරිස්වලට තමයි මේ මාර්ගෝපදේශ අනුගමනය කරන්න කියලා කියන්නේ. දැන් ඔබ හිතන්නකෝ ඇන්ටාක්ටිකාවේ මේ විදිහට මේ සීත ඍතුව පටන් අරගෙන තියෙන වෙලාවක කෙනෙකුට අසනීපයක් වුණා. ඒ කියන්නේ ඔය උදාහරණයක් විදිහට බඩේ අමාරුවක් හැදුනා. ඊට පස්සේ මේ බඩේ අමාරුව හින්දා උණ්ඩුක පුච්චිය පිහිටලා තියෙන පැත්ත ඉදිමිලා හදිස්සිය හරි මේක පුපුරලා ගියොත් එහෙම, සාමාන්‍යයෙන් උණ්ඩුක පුච්චි ඉදිමුනොත් එහෙම අපි සාමාන්‍ය හල් තියෙන පහසුකම් තියෙන පරිසරයක හිටියොත් අය භාගික වගේ සත්කමකින් මේක ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඇන්ටාක්ටිකාව වගේ තැනක මේ වගේ දෙයක් කරන්න පහසුකම් නැහැ. හදිසි හරි මේ වගේ අසීරු තත්වයකට, භයානක තත්වයකට පත්තුනොත් එහෙම කෙනෙක් මේ හේතුව හින්දා මිය යාමේ අවදානමක් පවා එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ භයානක පැත්ත හින්දා තමයි මේ වගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒගොල්ලන් නිකුත් කරලා තියෙන්නේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔපෝඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටටත් සුබ නැහැ, යාළටත් සුබ නැහැ.
5: මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
6: එයාට මයික් එක දුනම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රී වාර ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං
3: අහනවා. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියකට.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: අසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
8: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත්, ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
11: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 1732000. NIBM The City University, the place to be.
14: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
17: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
18: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
19: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
4: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
17: මං නම් හිතන්නේ නැහැ.
4: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
3: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
9: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ඔන්න පකිස්ථානයට ආපහු අමාරු කාලයක් ඇවිත් වගේ තමයි ලැබෙන ආරංචි වලින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පෞගේ 17 වෙනිදා පකිස්ථානයේ කැබිනට් අංශයට නිවේදනයක් නිකුත් කළා. රජයේ වාහන වලට ගහන තෙල් අඩකින් කපනවා. 50% දෙන්නේ ඊට පස්සේ රවුම් ගහන්න බෑ. අවශ්‍ය ගමන් විතරයි යන්නේ. හැබැයි සන්නද්ධ හමුදා වලට, එතකොට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට, අත්‍යවශ්‍ය සේවා වලට සහ ෆෙඩරල් මණ්ඩලයේ ආදායම් ලබන ආයතන වලට මේ තහංචිය නෑ. ඇයි මේ පකිස්ථානයේ ආපහු තමන්ගේ බූවල්ල හකුලා ගන්න හදන්නේ?
1: ඔබ දන්නවනේ පකිස්ථානයේ මේ වෙනකොටත් ඉන්නේ ආර්ථික අර්බුදයකනේ. ඉතින් ඒකට ප්‍රතිචාර දක්වන්න තමයි මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමේ, මේගොල්ලන් මේ විශේෂ චක්‍රලේඛයෙන් කියලා තියෙනවා මේ අවුරුද්දේ පුනරාවර්තන නොවන වියදම් අයවැයෙන් මාසිකව 5% ගානේ අඩු කරන්නත් ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි, අලුත් වාහන ආණ්ඩුවට මිලදී ගන්න එකත් පකිස්ථාන රජය තහනම් කරලා තියෙනවා. ඒ වගේම සමහර භාණ්ඩ මිලදී ගැනීමත් ඒගොල්ලන් තහනම් කරලා තියෙනවා රජයට. සමහර වෙලාවට ඔය අපේ රටේ හැම කලින් හිටපු පාලකයන්ට දුක හිතෙන දේකුත් පකිස්ථාන රජය දැන් ඉන්න ඇමතිවරු වෙනුවෙන් කරලා තියෙනවා. ඒ තමයි මාස 3කට විදේශ ගමන් තහනම් කරලා තියෙනවා. මොකද ඉතින් විදේශ ගමන් ගියාම අපේ කට්ටිය ලේසි පහසු වියදමක් නෙවෙයිනේ දරන්නේ. හැබැයි මෙතෙන්දි පොඩි අවස්ථාවක් දීලා තියෙනවා. ඒ තමයි අත්‍යවශ්‍යම කරුණකට කෙනෙකුට රාජකාරිමය වශයෙන් විදේශගත වෙන්න සිද්ධ වුණොත් එහෙම අමාත්‍යවරුන් උපදේශකයන්, ඒ විතරක් නෙමේ ඒ යන අනෙක් නිලධාරී ගුවන් යානාවල සාමාන්‍ය මගීන් ගමන් කරන පන්තියේ ගමන් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එකේ යන්න බෑ පකිස්ථානේ කට්ටියට. රාජ්‍ය ආයතනවල තියෙන රැස්වීම හැකිතාක් සීමා කරලා ඒක ඔන්ලයින් ක්‍රමවේදයට තියන්න කියලාත් මේ මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කරලා තියෙනවා. තව එක කරුණක්, රජයේ මුදලින් පැවැත්වෙන පුහුණු සම්මන්ත්‍රණ වැඩසටහන්, නිල සම්මන්ත්‍රණ, මේවත් පකිස්ථානි තහනම් කරලා තියෙනවා.
0: වැඩේ කියන්නේ වෙඩින් එහෙම තියෙනකොට එක් ආහාර වර්ගයක් පමණක් ලබා දෙන්න ඕන කියලත් නියම කරලා තියෙනවා. පකිස්ථානයේ ව්‍යාපාරික හා වාණිජ ආයතන වලට දැනට ක්‍රියාත්මක වෙන මේ වෙළඳ සැල් වහලා දාන වෙලාව තවදුරටත් ක්‍රියාත්මක වන බව එහෙම්මම ඒ නිවේදනයේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෙලාවල් ගත්තොත් එහෙම සාමාන්‍ය වෙළඳ සැලක් මේ රාත්‍රී 9ටත් උත්සව පැවැත්වෙන ස්ථාන රාත්‍රී 10ටත් වහලා දානවා. එතකොට මේ ආපන ශාලා, කැෆේ, ආහාර අලෙවි කරන තැන් රාත්‍රී 11 දක්වා විවෘතව තියන්න පුළුවන්. ටේක වේ සහ හෝම් ඩිලිවරි සේවා සඳහා ඒ සීමාවන් ක්‍රියාත්මක වෙන්නේ නැව නිදහස් කරලා තියෙනවා. එතකොට ඖෂධ හලවල්, රෝහල්, සායන, වෛද්‍ය සැපයුම්, ඉන්ධන පිරවුම් හල්, එතකොට විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන, ජිම්, ක්‍රීඩා පහසුකම් ඇතුළු මේ සේවාවන් මේ සීමාවෙන් නිදහස් කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉතින් අවශ්‍ය අවස්ථාවලදී තනිතනි සිද්ධි පදනම් කරගෙන මේ නිදහසේ සලකා බලන්න පුළුවන් කියලත් මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. කොහොමත් ඉතින් විනාශ වෙන්න කලින් තටුවක් පුළගන්න එක කාටත් ගුණයිනේ නේ. අපිත් ඉතින් මොන මොනවා වෙයිද දන්නේ නැහැ.

0: ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ඔෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0.7662 5230.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: මහජන හිස පැළඳූ කිරුළයි.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
5: ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
0: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.1144500.
7: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
8: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
9: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
10: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
11: ඕනේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න. ඔයා ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
12: යතෝ පොකට් මනී.
11: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
12: Weekend Theater. Theater. Divine Apura.

0: ලෝකෙ ඔය ක්‍රීඩාවල පළමු තැනට ලොකු තරගයක් තියෙනවා වගේම තමයි සල්ලිකාරයෝ අතරත් තරගයක් තියෙනවා. ඒ තමයි සල්ලිකාරයෝ අතර පළවෙනියා වෙන්න. දැන් ඔබ දන්නවනේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා විවිධ සංගරා විසින් නම් කරනවා. ඒ විතරක් නෙමෙයි ආසියාවේ ඉන්න ධනවත්ම පුද්ගලයාවත් විවිධ සංගරා විසින් නම් කරනවා. ඕක දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා කියලා තව කැටගරි එකක් එනවා. ඕක කොහොම ඇවිදින්නේ ඉන්දියාවේ ධනවත්ම කෙනා සමහර වෙලාවට අපිට අහන්න ලැබෙනවා ලංකාවේ ඉන්න ධනවත්ම කෙනා. ඒ වගේ ඉතින් ධනවතුන් අතර තරගයක් තියෙනවා. ඒ කට්ටිය අතරින් කවුද පළවෙනියා කියලා. ඔන්න මේ ළඟදී ආසියාවේ ධනවත්ම පුද්ගල ලයිස්තුව වෙනස් වුණා. මේ පාර ඉන්දියාව අභිබවා චීනය විදිල්ලා තියෙනවා ඉස්සරහට.
1: ෂැන් යිමින් 43 හැවරදි පුද්ගලයා. මෙයා තමයි බ්ලූම්බර්ග් ආයතනයට අනුව TikTok මව් සමාගම වන ByteDance සම නිර්මාතෘ. ආසියාවේ ධනවත්ම පුද්ගලයා ඔන්න එයා තමයි. හින්දුස්තාන් ටයිම්ස් පත්තරෙත් මේ ගැන ලියලා තියෙනවා. තැන් මෙයා ගෞතම් ආදානිව ඕවටේක් කරා. ගෞතම් ආදානි 20, මෙයා 18.
0: බ්ලූම්බර්ග් සංගරා විසින් ලෝකේ ඉන්න බිලියනපතියන්ගේ ලයිස්තුවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේකේ 20 දෙනෙක් ඉන්නවා. මේ 20 දෙනාගෙන් තාම පළවෙනි තැන ඉන්නේ එලොන් මස්ක්. ඒ කියන්නේ ටෙස්ලා සමාගමේ හිමිකරු, ඇමරිකාවේ ට්‍රම්ප්ටත් හිටපු ගමන් අභියෝග කරන කෙනා එලොන් මස්ක් තමයි මේ ලයිස්තුවේ පළවෙනිය බවට පත් වෙලා ඉන්නේ. දැන් ආසියාවේ පළවෙනිය වෙච්ච ෂැන් යිමින් මේ ලයිස්තුවේ 18 වෙනි ස්ථානයේ පසු වෙනවා. ගෞතම් අදානි ඉන්නේ ලයිස්තුවේ 20 වෙනි තැන. දැන් ඔබ කල්පනා කරයි මේගොල්ලන්ගේ ආදායම කොහොමද, කොච්චර වත්කම් තියෙනවද කියලා. ආසියාවේ පළවෙනි තැනට ඉන්න යිමින්ගේ මුළු ශුද්ධවත්කම ඇමරිකා ඩොලර් බිලියන 105ක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. නිශාන් මේ ආසියාව ඇතුළේ ඉන්න මේ ධනපතියන්ගේ ලයිස්තුවේ පළවෙනි 5 දෙනා ඇතුළේ ඉන්දියාවේ දෙන්නෙක්ම ඉන්නවා.
1: දැන් පළවෙනියා දන්නවනේ ByteDance එකේ ලොක්කා ෂැන් යිමින්. එතකොට ගෞතම් ආදානි, එයා තමයි ආදානි සමූහ ව්‍යාපාරයේ ලොක්කා. දැන් එතකොට එයාගේ සහෝදරයා මුකේෂ් අම්බානි රිලයන්ස් සමූහ ව්‍යාපාරයේ ලොක්කා. එතකොට ජපානයෙන් ඉන්නවා යුනික්ලෝ නිර්මාතෘ තඩාෂි යනායි. එතකොට ආපහු තවත් ජපන් ජාතිකයෙක් ඉන්න අයා සොෆ්ට් බැංක් ෆවුන්ඩර් මසායොෂි සොන්. නොහොමයි තින් ආසියාවේ ඉන්න 5 දෙනා. දෙන්නෙක් ජපානි, දෙන්නෙක් ඉන්දියාවේ, එක්කෙනෙක් චීන. වැඩිම සල්ලි තියෙන්නේ චීනෙට. ඉතින් බලන්න අපි TikTok බලන ඒගොල්ල පෝසත් වෙනවා.
0: ඔන්න ඕකයි පස්නේ.
1: ඕගොල්ලෝ දිගටම TikTok බලාගෙන ඉන්නකෝ. අපි එහෙනම් යන්න.
2: ලබන සෙනසුරාදා තවස් තුරට අපි එන්න. මම නිෂාන්.
0: ඔබට ජයග්‍රහී සතියක්. මම සප්

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවරදේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පතුම ස්වාමීන් වහන්සේ.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,56 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු කටත්තය කිදිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
11: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
12: Hagil's Food City සත්‍යන්තී අනුමමිල පෙරලිය. ගස්ලබ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 260යි. අපේ මිල රුපියල් 200යි. සාලයක් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 650යි. අපේ මිල රුපියල් 570යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුගාවසන් වන දුරු පමණයි. කොන්දේසි සහිතයි.
13: එන්න

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: BHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: දැන් වෙලාව හවස 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: theater top story
1: දියගිලිමෙන් තුන්දෙනි කුමරුට බඩල්ගම ප්‍රදේශයේ මාඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තුන්දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ ඊට තරුණියන් දෙදෙනෙකු සහ තරුණියක අයත් බවයි. අතුරුදන් තවත් තරුණියක් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මාඔයේ දියනෑම සඳහා තරුණියන් හතර දෙනෙකු සහ තරුණියක පැමිණ තිබුණේ අද පස්වරුවේදී. ඉන් සිව් දෙනෙකු දියනාමින් සිටින අතරතුර එක් තරුණියක් දියගිලි ගොස් තිබුණා. ඇය මුදා ගැනීම සඳහා සෙසු තරුණියන් දෙදෙනා සහ තරුණියා උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම අවස්ථාවේදී එම තුන්දෙනාද දියගිලි ගොස් තිබුණා. මියගොස් ඇති තුන්දෙනා සහ අතුරුදන් තරුණිය අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන හපුතලේ සහ බදුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් බවයි පොලිසිය සඳහන් කළේ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: අනුග්‍රහය
2: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: මොකද බං අසනීපෙන් වගේ?
4: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
3: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
5: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
6: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: එදා 28 මගේ බලාපොරොත්තු තියෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University The Place to Be.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියලා බලන්න. ඉටිහැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසිනාව මින කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ?
2: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි

0: නන්ස්ටිකෙන් ටික පේ.
1: අරිගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: සීරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගා වට්ටම්. කොත්මලේ ලුණු රසැති බට ඉතිරි රුපියල් 240යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි. 7up ඉතිරි රුපියල් 140යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ්සිටි.
6: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.7.27.77
8: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය දුප්‍රයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
7: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
11: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
12: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
11: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
13: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න.
11: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.

0: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
3: අපි ආයේ හමු නොවෙනවා.
2: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
1: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මෙතෙන්න ජීවිතේ කොට යන්න.
5: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමවූ සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෞරවනීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කර BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: Stars Milan Pastas. Stars Milan Pastas.
8: Oshadai, Durang Pitivala Gunayatpiri, Milan Pasta. Obe Pavle Ahara Velate Karagina, Obe Dalwa,
7: Stars Milan Pastas.
9: Kavadat Kagib Nivasi Palamurak Varanaya, ACL Fireguard Wire, then Dampatin, ACL Fireguard Wire, Flame Retardant Pramithiye Purogamiya.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
11: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
12: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My සීතා සීතා හදවත් දිනූ හිතවත්කම
13: ඒක හරිම අපූර්ව ලෝකයක් හරියට Alice in the Wonderland වාක්
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ Lexus by සීතා දැන් රට පුරා
16: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
17: ඒ ගම්මිරිස් ඕනේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න
18: ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
19: Yapa pocket money.
18: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
20: Weekend Theater.
21: Theater. Divina Pura.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a

0: 2025දී GDPකින් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
6: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
5: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නුවණුව ලැබෙනවා.
6: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
5: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
1: සියත බණමඩුව.
5: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
7: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
8: දොතරයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
9: Agil's Food City satyanti aduma mila peraliya carrot kilogram ekak velanda pala mila rupiyal 400 ape mila rupiyal 250 kekeri kilogram ekak velanda pala mila rupiyal 280 ape mila rupiyal 80 mema mila ganan pera danundimekin torawa wenas wi hakiya mema dimana walanguwanne 2026 september 19 sita 21 dakwa tuga awasan wada turu pamanai kondi sisaitai
10: puthe kannadi amataka welani
11: amma salli dannada
10: salli danna
11: oy form ekak denna ko man amma kannadi wenna
10: tanna honda nan innet honda aya
11: oya wage honda කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක්, හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු මාවුවේ දියගිලි තුන් දෙනෙකු මරුට බැසිල්ට නිල් නිවේදන ලබා ගැනීමට ඉල්ලීමක් සෞදියේ මරණ දඬුවම නියම වූ තරුණයා පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මංකොල්ලයක් සිදු කළ පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු තියෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වෙනකොට ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින්. LB සංමිත අමතන්න 0.112,200.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේ ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.112,200. NIBM The City University, the place to be.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
10: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115,715,555 අමතන්න.
13: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
15: Weekend Theater.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අනෝචන් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්. මාඔයේදී දියගිලි 3 දෙනෙකු මියයයි. බැසිල්ට නිල් නිවේදන ලබා ගැනීමට ඉල්ලීමක්. අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට දැඩි වෙයි. කොල්ලකෑමකට පොලිස් නිලධාරියෙකු ඇතුළු 2 දෙනෙකු අත්අඩංගුවට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් ක්‍රමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මොකද බං අසනීපෙන් වගේ?
6: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
5: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්තම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
7: NGK ප්ලග්ස් විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
1: සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වූ බව පැවසෙන අනෝචන් සිවරාසා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ඒ පිළිබඳව සෞදි අරාබි රජය සමග සාකච්ඡා කළ බවයි. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝචන් සිවරාසා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුළ පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසුව ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම හිමිව ඇති බවට පවුලේ ජාතීන් දැනුම් දුන් බවයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් සඳහන් කළේ.
8: තරංගොඩ පත්වෙච්ච අවස්ථාවේදී ඔහුට සෞදි අරේබියා උසාවියේදී වසර 5ක සිරදඬුවමක් අවස්ථාවේදී ඔහුට නියමුණා. ඒ සමගම සෞදි අරේබියන් රියල් මිලියන 3ක දඩයකුත් නියම කරලා තිබුණා. පසුව ඔහුගේ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහත්මයා හමු වී සාකච්ඡා කරපු අවස්ථාවේ මේ මහත්මයා ඔවුන්ට මෙය ඇපීල් කරන්න අවස්ථාවක් තිබෙන බව සඳහන් කරලා තියෙනවා. මේ ඇපීල් කිරීම සඳහා අපි 119 ගේ මුදල අවශ්‍ය වෙන බවත් සඳහන් කරේ. මේ 119 ගේ මුදල ඒ පවුලේ සමාජිකයන් ඉතා අමාරුවෙන් එම විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙවලා තියෙනවා. මොකද වසර 5ක සිරදඬුවමක් නියමිත තිබෙපු පුද්ගලයාට 109ක් විදං කරලා දැන් මරණ දඬුවම ලැබී තිබෙනවා. ඉතින් ඒකට ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා සහ ඉදිරිපත් වෙනවා යයි කියපු නීතිඥ මහත්මයා වෙනස් කියන චෝදනාවත් ඒ පවුලේ කට්ටිය කියලා තියෙනවා. මෙහෙමයි දැනට අපිට තියෙන තොරතුරු අනුව රජයේ මැදිහත් වීමෙන් තමයි මෙම යාචනාව කරලා තියෙන්නේ.
1: මරණ දඬුවම හිමිව ඇති බව පැවසෙන ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ මෙරට බලධාරීන්ට මැදිහත් විය හැකි බවයි විගමනික ගෘහ සේවිකාවන්ගේ දේශීය හඬ සංවිධානයේ කැඳුම්කරු උමා කරදගොල්ල සඳහන් කළේ.
9: විදේශ කටයුතු අමාත්‍යතුමනි, ඔබතුමාගේ දැඩි අවධානය මේකට යොමු කරන්න. ඒ වගේම තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරි මහත්වරුන්ටත් පුළුවන් යම් කිසි විදිහකට මේකට මැදිහත් වීමක් කරන්න. මොකද්ද මේකට විය යුත්තේ කියලා නීති අනපනත් කෙටුම්පත් සැදෙන්නට ඕනේ කොහොමද කියන එක කාරණේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි මොහුට ලබා දීලා තියෙන මේ නඩු තීන්දුව කුමක්ද? එතකොට ඒ නඩු තීන්දුවේ වාර්තාවක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෞදි අරාබියේ ස්වාධීනව කටයුතු කරන නීතිඥ මහත්වරු ඉන්නවා. ඒ වගේ අත්දැකීම් අපිට නීතිඥයන්ගේ සහාය ලබා ගන්නට අපිට පුළුවන්.
1: අනෝචන් සිවරාසාගේ අධිකරණ කටයුතු සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා. ඒ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය හරහායි. අනෝචන් සිවරාසාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ ඔහුට හැකි සෑම සහයක්ම ලබා දීමට සුදුසු පියවර ගනිමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
10: මේ තොරතුරු දේශ අමාත්‍යාංශයට දැනුම් දුන්නට පස්සේ දැන් පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇතුළත විදේශ අමාත්‍යාංශය විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වට ගණනාවක් සිදු කළා. ඒ වගේම ඔහුට නීතිඥ සහාය ලබා දීම සඳහා තානාපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් මේ වෙනුවෙන් යොදවලා තිබුණා. නමුත් අපිට මේ ගැන කටයුතු කරන්න වෙන්නේ ඒ රටේ පවතින නීතියත් එක්ක. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට, දඬුවම පුළුවන් තරම් අඩු කර ගැනීමට. ඒක තමයි රජයේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කමෙන්ට් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතේදී දේශමාත්‍යවරයා මෙහෙයවීම දේශමාත්‍යංශය කරමින් ඉන්නවා.
1: මේ අතර දයාවේ මාවත විවෘතව තබා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒසිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් බඩල්ගම ප්‍රදේශයේදී මාඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තුන්දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටහාශය සඳහන් කළේ ඊට තරුණියන් දෙදෙනෙකු සහ තරුණියක ඈත් බවයි. අතුරුදන් තවත් තරුණියක් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මාඔයේ දියනෑම සඳහා තරුණියන් හතර දෙනෙකු සහ තරුණියක පැමිණ තිබුණේ අද පස්වරුවේදී. ඉන් සිව් දෙනෙකු දියනාමින් සිටින අතරතුර එක් තරුණියක් දියේ ගිලී ගොස් තිබුණා. ඇය මුදා ගැනීම සඳහා සෙසු තරුණියන් දෙදෙනා සහ තරුණයා උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම තුන්දෙනාද එම අවස්ථාවේදී දියේ ගිලී ගොස් තිබුණා. මියගොස් ඇති තුන්දෙනා සහ අතුරුදන් තරුණිය අවුරුදු 20-25 අතර වයස්වල පසුවන හපුතලේ සහ බදුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පයාගල ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගිය දරුවෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. එම ස්ථානයේ දියනෑමට පැමිණ තිබුණේ දරුවන් හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්. අතුරුදන්ව ඇත්තේ කුඩා පයාගල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙක්. අද මධ්‍යම රාත්‍රියෙන් පසු අධිවේගී මාර්ගවල ආසනපටි නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ නීති කඩකරන්නන්ට දඩ පත්‍රිකා නිකුත් කරන බවයි.
6: අද දින රාත්‍රී 12න් පස්සේ ආසනපර නීතිය විශේෂයෙන්ම අධිවේගී මාර්ග ආසනපර නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ආසනපරි සවිකරණ ඇති වාහන සඳහා අධිවේගී මාර්ගය ඇතුල් කරන්න දෙන්නේ නැහැ. අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කරලා ආසනපටි පැලඳගෙන හිටියේ නැත්නම් යම් මගියෙක් වෙන්න පුළුවන්, පසුපස ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්, යදුරු සහ යදුරු අසනට ආසන්නෙන් සින්න පුද්ගලයා වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයේ තියෙන රෙගුලාසිය අනුව ඒ නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. යම් හේකින් ආසනපටියක් සවිකරලා තිබ්බේ නැත්නම් පසුපස මගින් සඳහා ඒ සම්බන්ධයෙන් වාහන අයිතිකරුටත් එරෙහිව නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නීති අද මධ්‍යම රාත්‍රී 12න් පස්සේ අධිවේගී කොට්ටාසේ පොලිස් ධාරීන් විසින් අන්තර් හොමාරු 131 විශේෂයෙන් ඇතුල් වෙන වාහන සඳහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මගියෙක් දාලා ගියේ නැත්නම් ආසනපටියක් තියෙනවා නම් ඒක වකිම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මගියර තමයි දඩ පත්‍රිකාව නිකුත් කරන්නේ. දඩ මුදල් රුපියල් 1000ක දඩ මුලක් තමයි ඒ නීති අනුව නියම කරන්න තියෙන්නේ. දඩ පත්‍රිකාවකින් පැහැර ඇරියොත් ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනවා.
1: මේ අතර දිවයින පුරා රිය අනතුරු සිදුවන ස්ථාන 712ක් හඳුනාගෙන ඇති බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.
11: අපි ලංකාවේම සමීක්ෂණයක් කරනවා. ඒ වගේ අනතුරුදායක තැන් කොච්චර තියෙනවද කියලා ලංකාවේම අනතුරුදායක තැන් 712ක් හඳුනා ගන්නවා. මත්පැන් පානය කිරීම පොලිස් නිලධාරියට ඒ වලේ මාඳුර ගන්න පුළුවන් වුණත් විෂමද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරලා පරීක්ෂණයක් කළ යුතු වෙනවා. ඒකටත් අපි ඉදිරියේදී පොලිසියට විකල්පයක් වශයෙන් මේ අවශ්‍ය පරීක්ෂණ කටල මිලදී ගන්න කටයුතු කරනවා. මම හිතන්නේ තව මාස දෙක තුනකින් ඒ ක්‍රමවේදය අපි අනුගමනය කරනවා. ග්‍රාමීය ප්‍රදේශවල මහමාර්ග නැති වුණත් මත්පැන් පානය කළා ස්වේච්ඡාවෙන් ගිහිල්ලා වෙනත් බාධකයකට හැපිලා මැරෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා.
1: මේ අතර මෙම වසර ආරම්භයේ සිට සිදුව ඇති මාර්කර යනතුරු සංඛ්‍යාව 1792ක්. ඉන් පුද්ගලයන් 1892 දෙනෙක් වූමිය ගියා. බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයාට ජාත්‍යන්තර පොලිසිය හරහා නිල් නිවේදනයක් ලබා ගැනීමට ඉල්ලීම් කර තිබෙනවා. ඒ පොලිසිය විසින් මුදල් අවභාවිතය ඇතුළුව ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අදාළව මෙම පියවර ගැනීමට නියමිතයි. මේ අතර රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා එල්ලවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 29 වනදා දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ලබන 29 වනදා ඔහුගේ ඇපීලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරනු ඇති. සිද්ධියට අදාළ ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. මේ අතර ශිරන්ති රාජපක්ෂට ලබන 24 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටහාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ සිරිලිය ගිනුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි. දේශීය යටත් විජිත ක්‍රමවේදයක් රට තුල ස්ථාපිත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සාකච්ඡාවකට එක්වෙමින්.
12: තනි පක්ෂපාලනයක් රට තුළ ඇති වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ හැරුණුකොට වෙන කිසිම පක්ෂයකට ඉඩක් නැහැ. දේශපාලන නිදහසක් නැහැ. භාෂණයේ නිදහසක් නැහැ. රැස්වීමේ නිදහසක් නැහැ. මතයක් පළ කිරීමේ නිදහසක්. මුළු රටම ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවේ සදාකාලික වහලුන් බවට පත් කරන එක්තරා අන්දමක දේශීය යටත් විජිතවාදී ක්‍රමවේදයකට මුළු රටම යොමු කරන්නටයි මේ රජය මේ පියවර තබන්නේ.
1: 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටි.
13: මහජන මුදල් අමුමමේ ගසා කාපු රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්, ඒ අයට නීති අඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අධිකරණ කටයුතු කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අන්නේ වෙනුවෙන් ගේන සංශෝධනයක් බව 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය දැන් තේරිලා අවසානයි ගමේ මිනිස්සු. නමුත් පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ මුදින් පමුණුවා ගත්තු කල්ලි කණ්ඩායම කීපයක් එළිය ගෑ ගන්න කිසිපස්සයක් නෑ. කවුරු කෑ ගැහුවත් අපි නීති ඇතුලේ, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඒ සියලු නීති සිද්ධාන්තවලට ගරු කරලා අපි පාර්ලිමේන්තුව ඇතුලේ මේක සම්මත කරගන්න.
1: ආණ්ඩුව බලයට පත්වීම වෙන්ම බලයෙන් ඉවත්වීමද විවිධ ආකාරයෙන් සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ.
14: කොහොමද අපි මේ රටේ අනාගතයට ඇතිවෙන ප්‍රශ්න සහ අනාගත තරුණ පරම්පරාවට අවශ්‍ය කරන පරිදි එක්සත් ජාතික පක්ෂය ගමන් කරන්න කියන ලියවිල්ල තමයි රනිල් වික්‍රමසිංහ නායකතුමා ඉදිරිපත් කරේ. එතුමා ඉදිරිපත් කරෙත් තරුණ පරම්පරාවෙන් ලැබුණු අදහස් සුදහස් අනුව. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරගෙන යනවා. 2000 ආණ්ඩුවක් ආව, 2001 ආණ්ඩුව වැටුණා. ඉතින් ආණ්ඩුව කියන්නේ

0: ජනාධිපතිකම දෙන්න කිසිම සූදානමකුත් නැහැ. අපිත් ඇත්තනම කැමති නාවල් වගේ කෙනෙක් කෙනවන. මොකද මේ අපට ගේමක් ඇත්තෙත් නැහැ.
1: ත්‍රිකුණාමලය අනුරාධපුර හන්දිය ප්‍රදේශයේදී මත්පැන් අලවි සැලකට ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා මුදල් කොල්ල කෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය පොලිස් තහනේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ උප්පුවේලි ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක රැඳී සිටියදී. සැකකරුවන් අතරින් එක් අයෙකු පොලිස් සැරයන්වරයෙක්. ඔහු වෙඩි බෙහෙත් ගබඩාවකට අනියුක්තව සේවය කරන බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් හක්මන ප්‍රදේශයේ පදිංචි 56 හා 61 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් සතුව තිබී කොල්ල කන ලද රුපියල් 11,500 මුදලක්, T56 ගිනිඅවියක් හා පතොරම් 29ක්ද සොයාගනු ලැබුවා. මේ අතර පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා පුද්ගලික ආයතනයක් මගින් මුදල් ලබාගෙන වංචා කළ බවට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 245ක්. එම් මිරිහාන විශේෂ අපරාධ විමර්ශනාංශය වෙතයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. එම ආයතනයේ ප්‍රධාන අලවි කළමනාකරු වශයෙන් සහ මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම වංචාවට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි. විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත සැකකාරියන් සතුව තිබූ මෝටරත 4ක්ද පොලිස් බහරයට ගත්තා. ඔවුන් කහවත්ත සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි 30 හැවිරිදි සහ 31 හැවිරිදි සැකකාරියන් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ගිනිඅවි 3ක් සහ හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොහුවල විජයබා මාවතේ පිහිටි නිවසක සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 78ක් හා ෂොට් කටස් වර්ගයේ ගිනිඅවි 3ක් එම උණ්ඩ 8ක් පොලිස් බහරයට ගත්තා. මද්‍රව්‍ය සහ ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ අවුරුදු 56ක පුද්ගලෙක්. ඔහුට මද්‍රව්‍ය ප්‍රවාහනයට ආධාර අනුබල දුන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත්තා. ඉරානයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මිල ඉහළ යාමෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. මෙම ගැටලුව විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බවද එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. යුද ගැටුම් වලින් හානි වූ පොදු පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි ඉරානය පැවසුවේ. මේ අතර ඉස්ලාමාබාද් ගිවිසුමට නැවත පැමිණීම සඳහා උත්සාහයන් ක්‍රියාත්මක බවද ඉරානය සඳහන් කළා. ඒ සඳහා ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙම ගිවිසුමට යුද්ධයට සම්බන්ධ සෙසු පාර්ශවද අනුගත විය යුතු බවයි ඉරානය සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ ඉංගලන්තය අතර තුන්වන හා අවසන් පන්දුවාර 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. මැන්චෙස්ටර් හිදී තරගය පැවැත්වෙනු ඇති. තරග තුනකින් සමන්විත දෙරට අතර 20-20 තරගාවලිය 2.0ක් ලෙස එංගලන්තය මේ වන විටත් පෙරමුණගෙන අවසන්. යලි සිරස්තල අනෝචන් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්. මාවෝයේ දියගිලි 3 දෙනෙකු මියයි. බැසිල්ට නිල් නිවේදන ලබා ගැනීමට ඉල්ලීමක්. අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට දැඩි වේ. කොල්ල කෑමකට පොලිස් නිලධාරියෙකු ඇතුළු 2 දෙනෙකු අත්අඩංගුවට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
2: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: විජේ දේවරකොණ්ඩව මෙච්චර කාලෙකට අපි දැකලා නැති වෙනස්ම විදිහකට දකින්න ලැබෙන අලුත්ම මූවි එක තමයි රණබාලි.
2: ඉන්දියාවේ බ්‍රිටිෂ් රූල් එක තිබුණ

0: බැක්ග්‍රවුන්් කරගෙන තමයි මේ මූවී එකේ ස්ටෝරිය එක බිල්ඩ් වෙන්නේ.
1: මේ ෆිල්ම් එකේ රශ්මිකා මන්දනත් ජයම්ම කියන මේන් කැරක්ටර් එකකින් අපිට හම් වෙනවා.
0: හැබැයි මේ මූවී එකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි හොලිවුඩ් ඇක්ටර් ආනෝල්ඩ් වෝස්ලු මේ ෆිල්ම් එකේ විලන්ගේ කැරක්ටර් එක කරන එක.
1: බ්‍රිටිෂ් ඔෆිසර්ස්ලගෙන් තමන්ගේ මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකම් වලට එරෙහිව සටන් කරන විජේගේ කැරක්ටර් එකත් එක්ක රණබාලි අපිව අරගෙන යන්නේ වෙනස්ම කාලයකට වෙනස්ම ලෝකයකට.
0: ඔක්තෝබර් 16 වෙනිදා ඉඳන් මේ මූවී එක වෝල්ඩ් වයිඩ් රිලීස් වෙනවා.
2: Talk of the town.

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: නෙවරදේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පතුම ස්වාමීන් වහන්සේ.
3: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 202 200.
4: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500. සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂකම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
5: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පැස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින්
6: ඉන්න අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
7: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
8: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
9: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
10: After levels minds explore karana ready the enroll BSc honors psychology degrees at slit adamaidum karana www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
11: eka harima apuru lokaya hariyata Alice in the Wonderland vaage.
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: රාත්‍රී 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

back-to-back love songs. හැමත් අපරේකදිම මම යවෝ වෙනවා. දවසත් පටන් ගන්නේ ඇස්සරින්නේ ඔයාව හොයාගෙන. දවස මොන විදිහට ගෙවුවත් හිත එක තැනක ඔයා හුස්ම ගන්නවා. පපුව ඇතුලේ කටුවක් කැනෙනවා වගේ රිදුමක් දැනෙනවා. ඒක ඇත්තටම ලොකු රිදුමක්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔපෝඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටටත් සුබ නෑ, යාළටත් සුබ නෑ. මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
5: එයාට මයිකේ දුනම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රී වාර ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං
3: අහන්නේ. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
6: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 දාහ අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Hagil's Foods දිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ. ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.112 732000. NIBM The City University, the place to be.
12: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
13: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
14: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිරි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න, අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
15: සීරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් ෆුඩ් සිටි.
16: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.711 492 492, 0.711 327 777. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
17: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
18: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
19: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000.
17: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.714 151 152 WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

back-to-back love songs. ඔයට පැරිත මේ හිත ළඟම නතර වෙලා ඉන්න. මොකද ඔයා ඇතට යන තප්පරවල මගේ හිත පාළුවෙන් පිච්චෙන තරම මට දැන් තරහ ගන්න බැරි.

ගානක් වගේ මකයන්තුර නැති කරන්න අපෝ. ඉතින් ඈතට යන්න හිතන්නවත් එපා. මේ අඳුරේ ආයම මාව තනි කරලා.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Altea. Scholarship saha anivarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිනක්
3: කරා. ජූලියස් සීසර් කියනවා අහසින් නේහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිනුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිර පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබල අත්තෙක්ක සියතේ FM බ්‍රෙක්ෆස් ඩ්‍රයි අනුග්‍රහය
6: පොළොවේරන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
8: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරක් තමයි
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට
19: real mapat experience එකකට නැල්වත්ත බට
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
21: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 011 4700 750.
23: හරි ගියේ. හරිම තැනට ගියේ ඉඳන්. LOL සියකින් ලෝන් එක ගත්තේ
24: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න
25: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
26: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 5445 5000
27: දැන් Vietjet එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
28: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
29: let's Vietjet
26: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
30: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
31: Avans ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
32: Avans ticket ticket pay
33: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
34: අදම combank.lk වෙත පිවිසෙන්න.
35: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
36: Stars Milan Pasta.
37: යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න.
38: Stars Milan Pasta.
0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ
2: මිනිස්සු හරිම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
4: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා
3: රැයක් පුරා විඳින පැයක්
4: රැදායයි
3: ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
5: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
6: අර ගම්මිරිස් ඕනේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: Siyatha Pocket Money.
6: සතිය දවස් පහේම උදේ 5යි කාලට Siyatha FM අහන්න.

back-to-back love songs. ඉඩක් දෙනවද ලා හොලඟටත් තඟ කරන ඔය කැරලි කොණ්ඩ අතරින් මතුවෙන ඔය මූණ හිනාව දෙහා බලාගෙන ඉන්න.

ඇස්වලින් දාහක් දේවල් කතා කරන්න. කාලාන්තරයක් තිස්සේ ඇවිලෙන හිත නිවාගන්න. අපි දෙන්න විතරක් තනිවෙන ලෝකෙකට එනවද එක්කම එක පාරකට.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
3: Hagil's Food City Satyanti Adu Mamila Perelia Gaslabu kilogram ekak Velandapula mila rupiyal 260 ape mila rupiyal 200 Salaya kilogram ekak Velandapula mila rupiyal 650 ape mila rupiyal 570 Mema mila ganan pera denun dimakin torawa wenas wiya kiya Mema dimana walanguwanne 2026 September 19 sita 21 dakwa Tugawasan wenu durupamanai kondisi sahithai
4: Kawadath kaagin nivase palamu rakawarnaya ACL Fire Guard Wire Then dam patin ACL Fire Guard Wire Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
5: රස කල්පනා බාවෙලා පායලා රැපුලා
6: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
7: අපි ආයේ හමු නොවෙන
6: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
8: සින්දු සියත අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චම්කාරේ
10: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
11: අතාරින්න බෑ වගේද
12: නෑ ඔබට පුළුවන්
13: විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න
14: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.

0: ලාඩම්
1: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
2: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචි කාර් නිවස
3: BHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
4: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.
1: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සානය.

ఐక మెనికక్ మునతరం ఫటినాక మగ్దున్నత్ కాటవత్మ దిన్ననైతన.

0: රාත්‍රි 8යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙන් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාව වෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

back-to-back love songs. ආදරෙ නැතුව නෙවෙයි නවතින්න කියන්නේ නැත්තේ. ආදරේ වැඩිකමටයි යනවයාව.

මං ආදරෙන් කියන වචනයක් ඔයාට දැනෙන්නේ නැත්තම් ලංකමයිටියත් ඈතින් වගේ හිතනවා නම් කොටින්ම ඔයාගේ සැනසීම මං නෙවෙයි නම් තවත් මොනා කරන්නද මැනික හිත නිවෙන තැනකට යන්න දෙනවා ඇරෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: රාත්‍රියටයි විනාඩි 15යි.

0: ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
3: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
2: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
2: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151151ට WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජික
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
11: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
12: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
0: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්තු

back-to-back love songs. ඔයදන්නවා මට ඕනම වෙලාවක ඔයත් අතාරින්න පුළුවන්. ඔයාට හිතාගන්නවත් පෙර ඇතක තනිවෙන්න පුළුවන්. එක කොච්චර අමාරුනත් ඔයාට පෙන්නන්නේ නැතුව තරහගෙන ඉන්නත් පුළුවන්. හිතරිද

ඒ මං ඔයා මත්තම නැවතිලා ඉන්නේ. ගතින් මගේ නොවුනත් හිතින් ඔයා මගේ. පුළුවන් නම් අන්න ඒකත්

0: සේප්පු.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අයළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අහන්න.
3: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 2 3 4 2 0.7 1 1 2 3 4 7
5: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා.
6: ඕනේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින්.

කියා ගන්න. වේදනා මතක විතරක් මට දෙන්න. මං නැති දවසක ඔයාට ඉතුරු වෙන්න ඕන ලස්සන දේවල් විතරයි. හිතරිතන හැමතේ මරං මං යනවා. ආයෙ ඔය ඇස්වලට මං නිසා කඳුළු ගේන්නේ නැතු.

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පතුම ස්වාමීන් වහන්සේ.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7013,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
4: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
5: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
4: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
3: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.

0: වැඩක්.
1: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
4: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

සියත දෙවයින පුරා Back to back love songs ඉනලකට වඩ කියන දෙයක් තේනවා ආගෙන ස්පියාගෙන තනත මේ ලෝකේ මට වටිනම බැඳීමක් ඔයා හරියට සුරංගනාවියක් වගේ ලස්සන වගේම මං දැකපු ආදරණීය මාතවතත් ඔයා ඉතින් මගේ මැනික මට කියන්න ඕන මගේ හිතේ ඔයා වෙනුවෙන් උපදින ආදරේ විස්තර කරන්න මට වචන මදී ඒ නිසා ලංකම ඉඳගෙන විඳින්න ඒ ආදරේ

0: සහ ප්‍රවෘති වලට එහා කිය ප්‍රවෘති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වෙනකොට ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට 7:00ට ප්‍රවෘත්ති.
2: මිස් හොඳ කුල්ද?
3: කුල්. මොකද මම හොට්නේ.
2: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු විත් වගේ
3: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
4: Oh my god!
2: අඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
2: මිස් මිස්. Excuse me miss.
3: No no no. උම්මනම් ෂෝට් ටයිම් එකේද විතරයි.
7: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
8: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
7: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
7: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0.714151151ට WhatsApp කරන්න.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා. PBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහකෝකී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0871-132-7777.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිවිඳක්
3: වත්. ජුලිය සීස කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිවිඳක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදි ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
6: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි
17: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
18: ඕනම කැමක් temperature කරගන්න දෙන්නියම බත්ත බත්ත
19: real mapatte experience එකකට නැල්වත්ත බත්ත
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
21: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය. David Pierce e-mobility වෙතින්. 0114-700-550.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC-කින් ලෝන් එකක් ගත්තේ
24: LOLC Finance හරියන්න හරිම තැන
25: වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න
26: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
27: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115-544-5000
28: දැන් Vietjet එක කොළඹින් ද වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
29: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
30: let's Vietjet
27: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
31: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
32: Avan second phone deyak adage wanna ganna
33: Avan
0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ
2: මිනිස්සු හරිම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
4: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා
3: රැයක් පුරා විඳින පැයක්
4: රැදායයි කීදායයි
3: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
5: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
6: ඕනේ හතවස්සරින් ගෙන ගන්න මුල්ලේරියාවෙන් දිහෙන් netwindu ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
7: Yatha Pocket Money.
6: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
8: Weekend Theater.
9: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can සියතා.

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නුවණුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: Yapa pocket money.
6: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can සියත

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: Miss, hotද coolද?
2: Cool. මොකද මම hot නේ.
1: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු විත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි, සමහරට අහලා පුරුදු ඇති.
3: Oh my god.
1: ඔඩි මිස් සුදු කොච්චි.
4: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
5: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
1: මිස් මිස්. Excuse me miss.
2: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
6: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
2: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
8: රාජ්‍යරුව ගොබ්බයා.
9: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
10: නිලබල කරේති ඔලමුල පුරේ.
11: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: සේප්පු.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සිත අහන්න අහන්න
3: රස කල්පනා බාවෙලා පායලා රැ පුරා.
4: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
5: අපි ආයේ හමු නොවෙන.
4: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාත්තාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
6: අතාරින්න බෑ වගේද?
2: නෑ, ඔබට පුළුවන්.
6: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
7: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
8: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
7: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල්ලේරියාවෙන් දිහෙන් නෙත්විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: වීකන් සියත.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවරදේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න. සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
4: සහස් ලංකාවට වෙල්ලා කුමතන්න මවහොයාගත්තේ.
0: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

சதகம் சேத භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් වියක්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින් ආරක්ෂා කරනු ලබන්නේය.

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට

සැනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වේ, ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රුමානු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sadıham Siyata. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී